0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: FM 93.5 93.7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 52යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory Mahapulavata Mahabalaya

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: සවතවසක් ඔබේ ජීවිතයත් එකම තැනක නතර වෙලා ඔබ හිර වෙලා වගේ අදහසක් දැනෙනවා නම් මනස නිදහස් කරගන්න උදව් වෙන මේ අපූර්ව සෙන් කතාව හොඳට අහන්න. එක්තරා කාලයක තෝමස් කියලා එතමත් දක්ෂ කවියෙක් ජීවත් වුණා. ඔහු ලස්සන කවි නිර්මාණ ලියන පුදුම දක්ෂයෙක්. නමුත් මෑතක ඉඳන් ඔහුට අලුත්ම කවියක් ලියා ගන්න බැරි වුණා. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා, එහෙම නැත්නම් හිර වෙලායි තිබුණේ. ඔහුට ජීවිතයේ හරිම කනගාටුදායක තැනක් වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ ඇතුළේ තියෙන නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා, මම එකම තැනක හිර වෙලා කියලා ඔහු නිතරම තමන්ටම කියාගනිමින් ලතා වුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඔහු සෙන් ගුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. ස්වාමීනි, මගේ මනස සම්පූර්ණයෙන්ම හිරවෙලා මට කිසිම අලුත් අදහසක් එන්නේ නැහැ. මගේ පරණ මතකයන් සහ අනාගතය ගැන තියෙන බය අස්සේ මම මේ හිරවෙලා ඉන්නේ. මට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. සෙන් ගුරුවරයා මේ හැමදේම නිහඬව අහගෙන ඉඳලා තමන්ගේ කුටිය ඇතුළට මේ කවියව කැඳවාගෙන ගියා. මේ කුටියේ බිත්තියක විශාල ඉතාමත් පිරිසිදු කණ්ණාඩියක් එල්ලලා තිබුණා. තෝමස්, මේ කණ්ණාඩි දිහා බලන්න, දැන් මේකෙන් මොකක්ද පේන්නේ කියලා සෙන් ගුරුවරයා කවියගෙන් අහනවා. මට මාව සහ මේ කුටියේ තියෙන හැමදේම පේනවා කියලා තෝමස් කිව්වා. ඊට පස්සේ සෙන් ගුරුතුමා ජනෙලෙන් පිටත තිබුණු ලස්සන මලක් ගෙනල්ලා මේ කණ්ණාඩිය ඉස්සරහන් තිබ්බා. දැන් කණ්ණාඩි මල පේනවා. ඊට පස්සේ ගුරුතුමා මල අහකට අරගෙන දැවෙන අඟුරු කැබැල්ලක් කණ්ණාඩි ඉදිරියට ගත්තා. දැන් කණ්ණාඩියෙන් අඟුරු කැබැල්ල පෙනුණා. ඊට පස්සේ ගුරුතුමා අඟුරු කැල්ලත් අහකට අරගෙන තෝමස්ගෙන් මෙහෙම ඇහුවා. තෝමස්, මේ බලන්න, මම කණ්ණාඩි ඉස්සරහින් මල තියද්දී කණ්ණාඩිය ඒක ආදරෙන් බදාගත්තද? ඒ වගේම මම අඟුරු කැල්ල තියද්දී කණ්ණාඩිය ඒකට අකමැති වෙලා ඒකෙන් කලවුණාද? නැහැ ස්වාමීනි, කණ්ණාඩිය ඒ හැමදේම අපිට පෙන්නවා විතරයි. ඒ දේවල් අයින් කරපු ගමන් කණ්ණාඩිය ආයමත් තිබුණා වගේම පිරිසිදු වුණා. ඒක කිසිම දෙයක් රැඳුනේ නැහැ කියලා කවියා පිළිතුරු දුන්නා. අවසානයේදී ගුරුතුමා ඔහුට හිනා වෙලා මෙහෙම කියනවා. බලන්න, ඔබේ මනසත් හරියට මේ කණ්ණාඩිය වගේමයි. ජීවිතේට හොඳ දේ, ඒ කියන්නේ මල්, නරක දේ, ඒ කියන්නේ අඟුරු, මේ වගේ දේවල් පැමිණෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ හිර වෙලා ඉන්නේ ඔබේ මනස කණ්ණාඩියක් වගේ වැඩ කරන්නේ නැති නිසා. ඔබ කරන්නේ පැමිණෙන ප්‍රශ්න, පරණ මතකයන් සහ දුක් ගැනවිලි ඔබේ මනසින් තදින් බදාගෙන ඉන්න එක. ඒවා අත්හරින්නේ නැති නිසා කණ්ණාඩියක් කුණු වැදිලා වගේ වැහිලා තියෙන්නේ. අලුත් දෙයක් දකින්න ඒකේ ඉඩක් නැහැ. හැබැයි නිදහස කියලා කියන්නේ ප්‍රශ්න එන්නේ නැතුව තියෙන එක නෙවෙයි. ප්‍රශ්න ආවත් ඒවා කණ්ණාඩියක් වගේ බලලා මනසේ රඳවා නොගෙන ඒවට ගලාගෙන යන්න ඉඩ හරින එකටයි. කවියාට තමන්ගේ වැරද්ද අවබෝධ වුණා. මතක තියාගන්න, ඔබ ජීවිතේ හිරවලා කියලා හිතනවා නම් ඒකට හේතුව ප්‍රශ්නම නෙවෙයි. ඔබ ඒ ප්‍රශ්න හෝ පරණ මතකයන් මනසින් තදින් බදාගෙන ඉන්න එක. කණ්ණාඩියක් වගේ වෙන්න, හැම දෙයකටම මුහුණ දෙන්න, හැම දෙයක්ම බලන්න. නමුත් කිසිම දෙයක් මනසේ හිර කරගෙන ඉන්න එපා. අත්හැරලා දාන්න. එතකොට නැවතත් ඔබේ ජීවිතය නවතින්නේ නැතුව ඉදිරියටම ගලාගෙන යනවා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5, FM 93.7,
3: Lakhana, Radio ITN. Melau de hai vinadi dekhai.
4: Din din ta, gati gati, din din ta din.

0: අයිබෝවන් සුබ දෑසනක්. අද ජෝලි මාසේ 20 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී සතියක් මේ විදිහටයි ආරම්භ කරන්න අපි සෝදානම් වෙන්නේ. අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්හඬ ප්‍රවෘත්තිංශය ගෙනෙන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. LPL තරඟාවලිය බානුකට දුනිත්ට සහ අවිෂ්කට තරඟ පාවා දෙන්න ඩොලර් මලු දෙන්න හදලා ජෙෆ්නා කිංග්ස් සමහිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ් දුරකථන සංවාද වීඩියෝ දර්ශනත් අධිකරණයට කියලා අද පාරින්දයා ගුණදාස් සහ රොෂෙල් ප්‍රනාන්දෝයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. ඇතුළු පිටවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තියෙනවා. තරඟ පාවා දීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගැනුණු ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ සමහිමිකරුවන ඉන්දිය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා මේ මස 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා කියලත් අද වැඩිදුර තොරතුරු විදියට සඳහන් කළා තියෙනවා. ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන සංවාද පටිගත කර ඇති බව පවසා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි බලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වා සිටියා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලට අපි අවධානය යොමු කරමු. අද සඳහන් කළ තැන රැකියා පුරප්පාඩු පිරිලා පළපුරුදු සේවක හිඟයටත් පිළියමක්, රජයේ සේවකයින්ට වසර 2ක සේවා දිගුවක්, පොලිසියට 40,000ක් හිඟයි කියලායි සඳහන් වෙන්නේ. අද දමිත් වික්‍රමසේකර වාර්තාව අරගෙනනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වඩාත් ගුණාත්මක රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා ජේෂ්‍ය සහ වෘත්තීය මට්ටමේ තෝරාගත් රාජ්‍යංශයේ සේවකයන්ට වසර 2ක හෝ ඊට වැඩි සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පසුගිය දාස් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. අතුල් පිටුලත් අද තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අපි අවධානය යොමු කරමු. ඇතැම් වෘත්තීන්වල තිබෙන රැකියා පුරප්පාඩු සඳහා මේ විසඳුමක් වනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළා. මෑත වසරවලදී කාර්යමණ්ඩල සංඛ්‍යාවේ දැඩි අඩුවක් දක්නට ලැබුණු විශේෂඥ වෛද්‍යවරුන්ට, විද්‍යාත්මක සේවාවල නියුතු නිලධාරීන්ට සහ විශේෂිත සේවාවල නියුතු අනෙකුත් නිලධාරීන්ට මෙම තීරණය අදාළ වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් සේවය රඳවා තබා ගැනීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇති බව ආරංචි මාර්ග පැවසුවා කියලා තද වාර්තා කරලා තියෙනවා. කෙසේ නමුත් අදාළ වෘත්තීන්වල සියලු දෙනා අනිවාර්යයෙන්ම මෙම සේවා දිගුව ලබා ගැනීමට අවශ්‍ය නොවන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට තොරතුරු වාර්තා කරන්නේ. පැරකුම් ලෙගසි පොළොන්නරුව දිස්ත්‍රික් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව පොළොන්නරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකීන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබෙනවා. ඇතුමල් වැව ආශ්‍රිතව බෝටු සවාරි, වනජීවී නැරඹුම්, අත්කම් නිර්මාණ ගම්මානයක් සහ දේශීය සහ විදේශීය ආහාර රස විඳීමේ පහසුකම් ඇතුළු අංග රැසක් ව්‍යාපෘතියට ඇතුළත් කියලායි සඳහන් වෙන්නේ. ප්‍රජාශක්ති දිලිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර තිබෙනවා. පොළොන්නරුව, තමන්කඩුව, ඇතුමල් පිටිය සහ මුනියන්ඩි යන ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස වර්ධනය කිරීමේ පැරකුම් ලෙගසි ව්‍යාපෘති ආරම්භ කෙරුණේ අමාත්‍ය උපාලි පණිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස මොන වගේද කියලා.
1: ප්‍රජාශක්ති දිනඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ ගොඩනගලා තිබෙන්නේ ජනතාව සඳහා කියන අදහසින්ම නෙමෙයි, ජනතාව සමග සංවර්ධනය කියන අදහසින්. ඒ නිසා තමයි සෑම ගමකම ප්‍රජා සංවර්ධන සභාවක් තියෙන්නේ. ඒකේ ජනතාව විතරක් ඉන්නව නම් ජනතාව විතරක්ම කරනවා. ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ, ඒ ක්ෂේත්‍රයේ අනුයුක්ත සියලු රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. එතකොට ප්‍රදේශයේ සංවර්ධනයට දායකත්වයක් දක්වන්න කැමති ව්‍යවසායකයින්, උගතුන් බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන්, විදේශගත ශ්‍රී ලාංකිකයින් ඒ ප්‍රජා සංවර්ධන සභාවේ දායකත්වය ගන්න පුළුවන්. ඒ වගේම දේශපාලන අධිකාරී ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිව නම් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙලා තමයි ජනතාව සමග තමයි අපේ ගම් දියුණු කිරීමට මේ වැඩසටහන අපි නිර්මාණය කරලා තිබෙන්නේ.
0: දිනමින පුවත්පතරයි මේ අවධානය අද සඳහන් කරලා තියෙනවා. රෙදි අරන් අගරු චෙක් දීලා හොරණ හිටපු එජාප මන්ත්‍රිණිය සිරිකොතේ දී කොටුවෙයි හෙට දක්වා රිමාන්ඩ් කියලායි අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. රෙදිපිලි මිලදීගෙන මුදල් නොමැති ගිණුමක චෙක්පතක් ලබා දී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් හොරණ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ඇය වත්තල වැඩබලන මහේෂාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වෙනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කරනවා කියලයි සඳහන් වෙන්නේ. ඇය විසින් රෙදිපිලි ව්‍යාපාරිකයන් රැසක් රවටා මෙලෙසින් කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බව පොලිසිය සැක කරනවා. කෙසේ වෙතත් වත්තල පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇයට එරෙහිව දැනට එම පොලිසියට ලැබී ඇත්තේ ලක්ෂ ගණනක චෙක්පත් වංචා දෙකක් පමණක් බවයි. මේ හේතුවෙන් ඇය සම්බන්ධයෙන් සෙසු පොලිස් ස්ථානද දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම නිලධාරියා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙන්නේ. දිනමින පුවත්පතේ වෘත්තීය අධ්‍යාපනය නංවන්න විශේෂ අවධානයක් දෙන්න ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි. අද උපාලි කරුණාරත්නයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධින දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තිබුණා. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව ඉදිරි අධ්‍යාපන සැලසුම් වලදී මෙරට වෘත්තීය අධ්‍යාපන ශේෂ්ත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරෙනු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට පසුගියදා ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින් කියලයි අද ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතකම අද දිවයින පුවත්පත ඇතුළු සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිනා. ජනපති බන්ධනාගාර නිලධාරීන්ගේ දුක අසයි ඡායාරූපත් සමගිනුයි අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. බන්ධනාගාර පද්ධතියේ ගැටළු ජනපතිගේ අවධානයට නියාමකවරු, ජේලවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කියලායි ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් වෙන්නේ. මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටළු සහ එම ගැටළු විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලවරු ඇතුළු නිලධාරීන් අතර පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මීගමෝ බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳවද විශේෂ අවධානයක් එහිදී යොමු කරනවා කියලයි සඳහන් වෙන්නේ. එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරනවා කියලයි සඳහන් වෙන්නේ. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව දෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්ුණා. තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත ඍජු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමුවරට බව එහිදී වැඩිදුරටත් පෙන්වා දුන් බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ස්තුතිය පළ කරා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 ඉක්මවා ගොස් තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළේ.
2: 53ක් වාර්තාලා තිබෙනවා. මරණ 53න් කාන්තාවන් 37කුත් පිරිමිපක්ෂයෙන් 16කුත් වාර්තාලා තිබෙනවා. මේ ජූලි මාසයේ විතරක් ගත්තොත් 19100ක් ලෝකිනු වාර්තාලා තිබෙනවා. එයින් වැඩිපුරම ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වෙන්නේ 26.94, කොළඹ දිස්ත්‍රික්කෙන් 19.95 වාර්තාලා තිබෙනවා. તો යම් කිසි අඩුවීමක් ඇතනම තිබෙනවා. නමුත් දෛනිකව 800 ගානක් වාර්තනවා කියලා කියන්නේ තවමත් අපි ඉන්නේ අවදානම් තත්ත්වයක. ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසේම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා ඒ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කියලා. සමහර රෝගීන් එනවා කියලා මේ පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධ ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ ඩෙංගු රෝගයත් එක්ක සැලකනකොට එසේ නොකළ යුතුයි කියන එක තමයි. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවකට පත්වලා තමයි රෝහල්ගත වෙන්නේ. ඒ අවස්ථාවේදී අක්මාවට බලපාලා තියෙනවා ඒවා, වකුගඩු වලට බලපාලා තියෙනවා. එතකොට ඒ ප්‍රතිකාර කළා නැවත ඒ රෝගියාව සුවපත් කිරීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක තියෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරු පවසනවා.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.
0: ලකන මෝර්නින් න්ියුස් සලට අහගෙන ඉන්න වෙලාව 2:14.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Fetty Stress and Hall. Dahatunai Anuhaya Amatana.
6: Lakhanda Radio ITN.

0: මෙලෝදේ 6යි විනාඩි 19 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සලට් සමගින් අපි අවධානය යොමු කරමු දෙවයින පුවත්පතට. මීගමුවේදී මියගිය බන්ධනාගාර නිලධාරීන්ට වන්දි ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කරනවා කියලා යද නුමන් පාලිහ වඩනයි චන්දන සිල්වායි ගෙනෙන වාර්තාවේ සටහන් වෙලා තියෙන අපි වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු. මීගමුව බන්ධනාගාරය තුල රැඳවියන්ගේ පහර කෑමට ලක්ව මියගිය බන්ධනාගාර නිලධාරීන් සඳහා වන්දි ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ඇතුල් පිටෝලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසු මියගිය නිලධාරීන්ට ලබා දෙන වන්දි මුදල කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා. මිගමෝ බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ පහර කෑමට ලක්ව බන්ධනාගාර පොලිස් ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු මියගොස් තිබුණා. එහිදී තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සහ රැඳවියන් සේයක් පමණ තුවාල ලබා තිබූ අතර රැඳවියන් 21 දෙනෙක් මියගොස් තිබුණා කියලා සඳහන් වෙන්නේ. එම ගැටුමෙන් මියගිය නිලධාරීන් සඳහා විශ්‍රාම යානතේක වැටුපද ඉනානතුර විශ්‍රාම වැටුපද සකස් කිරීමට අවශ්‍ය කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් සිටින බවයි උසස් නිලධාරියෙක් සඳහන් කළේ කියලායි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිනමිනපුවත්පතරයි මේ අවධානය අද සඳහන් කළා තියෙනවා. හෙඩපු පොලිස්පති CD ගේ මරණය අධිකරණය වාර්තාවක් ඉල්ලයි. අද සුගත් ප්‍රේමතිලකයි වාර්තාව අරගෙන එන්නේ. ඔහුගේ චාරිපෙකුත් සමගින් තොරතුරු සටහන් වෙනවා. හෙටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිවසේදී වෙඩි වැදීමේ යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේශාත් අරුණ ඉන්ද්‍රජිත් බුදුදාස මහතා මාලවේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළා කියලායි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මාලවේ පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සරයන් රුවන් කරුණාදාස මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේශාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා කියලා වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. මාලවේ තලාහෙන් ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයාගේ වෙඩිවැදීම සම්බන්ධයෙන් ඔහුගේ මృతදේහය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ තැන්පත් කර ඇති බවත් රෝහල් පොලිසියේ මාලවේ පොලිසියට දැනුම් දී තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. ඒතිකම සඳහන් කළ දිනෝ පොලිසිය ඉල්ලීම පරිදි වෙඩිවැදීම සිදු වූ තලාහේන පිහිටි නිවස වෙත ගිය කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අදාළ අපරාධ ස්ථානයේ නිරීක්ෂණය කළා කියලත් සටහන් කළා තියෙනවා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන්. SLS සහතිකය නැති සනේප ආරක්ෂකතුවා ඔක්තෝබර් මාස 8 වෙනිදා සිට තහනම්. පාරිභෝගික අධිකාරියෙන් ගැසට්ටුවක් අද රන්මලි සෝමසිරි දිනමිනට මේ වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන ලද SLS ප්‍රමිති සහතිකය නොමැතිව සනේප ආරක්ෂකතුවා ලැබෙන ඔක්තෝබර් මාස 8 වෙනිදායින් පසුව විකිණීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගැස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 99 දරන විධානය මගින් මෙම තීරණය ගෙන තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන SLS 1732 සහ SLS 1748 ප්‍රමිති සහතිකය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරන ලද හෝ විදේශයෙන් ආනයනය කරන ලද තනි භාවිත සනේප ආරක්ෂකතුවා සහ අතිතුනේ සිහින් සනීප ආරක්ෂකතුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදා හැරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, විකිණීම මෙන්ම විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් බවයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. ASP ගේ කුලී නිවසේ ජීව බෝම්බ 3ක් සහ කඩුවක් ඔත්තුව දුන්නේ බිරියයි කියලායි අද සඳහන් කළන්නේ අසේල කුරුළු වංශ ගෙනෙන වාර්තාවේ දිනමින පුවත්පතේ අද සටහන් කළා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් මහනුවර නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකු පදිංචි කුලී නිවසක තිබී අඩි 2.5ක් දිග කඩුවක් සහ ජීව බෝම්බ 3ක් මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් පෙරේදා සොයාගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට කංකසන්තුරේ ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන මෙම සහකාර පොලිස් අධිකාරීවරයාගේ බිරිය විසින් මහනුවර කොට්ටාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලබා දුන් රහසිගත තොරතුරකට අනුවයි මේ හදිසි සෝදිසි කිරීම සිදු කර තිබෙන්නේ. මේ ආයුධ තොගයේ හමු වුණේ ඒ අවස්ථාවේදී කියලා තමයි පොලිසිය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්න කියලා දිනමින් පුවත්පත් තොරතුරු වාර්තා කරනවා.
1: Lakhanda Radio ITN.

0: වෙලාව 2:28 ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් අලට් සමගින් අපි සූදානම් ලංකා දීප පුවත්පතට අවධානය යොමු කරන්න. එයාබස් ගනුදෙනුවේ $120,000 අල්ලස් සිද්ධිය සැකකරුවන් සාක්ෂිකරුවන් සහ CID අල්ලස් කොමිසම ඕස්ට්‍රේලියාවට කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන්. රෝෂන් තුෂාරයි වාර්තා බාරගෙනේනේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බලෑනියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකානු ඩොලර් $120,000 මුදලක් ලබා ගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතයි කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. රෝෂන් තුෂාරගෙන වාර්තාවේ වැඩිදුර තොරතුරුත් සටහන් වෙලා තියෙනවා. එතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. එයාබස් ගනුදෙනුවේ මුදල් හුවමාරු වූයේ යයි කියන ගිනුම් හිමි ඕස්ට්‍රේලියාවේ පදිංචි සැකකාර සහ සාක්ෂිකාර පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර සාක්ෂි අනාවරණය කිරීම සඳහා මෙමේකාබද්ධ මෙහෙයුම ආරම්භ තිබෙනවා. මෙම අල්ලස් මුදල් ප්‍රේෂණය වූයේ යයි කියන බැංකු ගිණුමක හිමිකරුවෙකු බව කියන WD නිවල් පෙරේරා යන අය ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මියගිය හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශාමීන්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් විදේශගතව සිටින අතර ඔවුන්ටද මේ වන විට කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන් තුනිකුත් කර තිබෙනවා කියලයි අද සඳහන් කළ තියෙන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම අලස් කොමිසම මගින් සිදු කර ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව රහස් පොලිසිය මගින් ගොනු කර තිබුණා කියලයි වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. කතරගම ඇසල මංගල්‍ය 6 වැනි පෙරහර අද මේ සම්බන්ධිනුත් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වලට. දීර්ඝ විස්තරයක් සහිතව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා කේඩි දේවප්‍රිය සහ එම්කේ නන්දසේනයි වාර්තාව අරගෙන ඉන්නේ. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයේ 6 වැනි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. අද දින විශේෂ සිදුවීම් රැසක් සිදු වෙනවා කියලායි සඳහන් වෙන්නේ. බස්නායක නිලමැදුරේ පිහිටි ගොම මැටි ගෑබීමේ පවත්වන මහා සංඝගත දානය පුදකර දොඩුගැමුණු රජතුමාට හිටපු බස්නායක නිලමේවරුන්ට කපු මහතුන්ට පින් අනුමෝදන් කිරීම සිදු වෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ලංකාදීප පුවත්පත. මේට අමතරව දොඩුගැමුණු රජතුමාගේ කඩුල් ඇතුගේ විශාල දළ යුගලය ඇතුළු මාලිගාවේ සිට පිට මණ්ඩපය වෙත රැගෙන ඒමද බස්නායක නිලමේ නිල වශයෙන් පෙරහැරේ ගමන් කිරීමද අද සිදු වෙනවා කියලායි සඳහන්. දොඩුගැමුණු රජතුමා කතරගම දේවාලය සාදවා දෙන බවට බාර වෙයි යුදයේ දිනවා දෙන ලෙස කරන ලද පොරොන්දුව මත ඔප්පු කිරීමට කතරගම දේවාලය දෙවියන්ට සාදවා පූජා කර තිබෙනවා කියලත් සඳහන් කරනවා. මැණික් ගඟේ තාවකාලික දඹකොළ අතු දමා සෑදූ පන්දලම සිහිපත් කර දේවාලය ඉදිරිපිට ඇති පන්දලම කොළ අතු දමා අලි ඇතුන් ලවා සකස් කිරීමද සිදුවන්නේ අදයි කියලා තමයි සටහන් කරලා තින්නේ. මෙවර ගිනි පෑගීමේ උළෙල ලබන 27 වෙනිදා උදෑසන 4ට දේවාල භූමියේදී සිදු කිරීමට නියමිතයි කියලා තද තොරතුරු සටහන් කරලා තිනවා ලංකාදීප පුවත්පත. කෙරේ විරාමයක් අරගෙන ඉන්නම් අපි නැවතත් ඔබ වෙත. අපි සෝදානම් තවත් තොරතුරු ඔබ වෙත ගෙනෙන් රැඳි සිටින FM 93.5 93.7 ලක්කන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්කන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:32.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන්ඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන්ඩ.

బలౌదేహాయ్ వినాడిస్తున్న పిసూదన మిదాసేది జాతిక లోతరాయ్ మండలిదిను మదలనాద లోతరాయ్ పత్తుల నీల ప్రతిపాల సరహన్ మెన్ని కొహమది కేల బాలాన్న ఈయే జూలి మాసే 19వ ఇరిదా దవస మహజన సంపత 2253 జాగ్రహ దినం వారే ఈ దవసేది క్రియాత్మకుని ఓ ఇంగ్లీష్ అక్షరాయి వాసనావంత ఇంగ్లీష్ అక్షర విధేయ సటహాన్ వెని జాగ్రహి అంక సటహాన్ వెనో అంక 7 అంక 3 అంక బిందు అంక 6 అంక 9 సహ అవసానేటత్ అంక 6 విధేయట గోవిసత 4495 వన జాగ్రహ దినం వారే ఈ దవసేది క్రియాత్మకున ఆర్ ఇంగ్లీష్ అక్షరాయి వాసనావంత ఇంగ్లీష్ అక్షరే జాగ్రహి అంక అంక 8 అంక 26 అంక 43 సహ అవసానేట అంక 74 మెగాపవ 2601 వన జాగ్రహ దినం వారే కే ఇంగ్లీష్ అక్షరే వాసనావంత ఇంగ్లీష్ అక్షరే వెనుకొట జాగ్రహి సుపిరి అంకే అంక 4 అనికు జాగ్రహి అంక సటహన్ వినో అంక 2 అంక 7 అంక 37 సహ అవసానేట అంక 68 ధన నిధానయ 2283 వన జాగ్రహ దినం వారే ఈ దవసేది క్రియాత్మక వనే ఎల్ ఇంగ్లీష్ అక్షరే వాసనావంత ఇంగ్లీష్ అక్షరే వెనుకొట జాగ్రహి అంక సటహన్ వినో అంక 37 అంక 40 అంక 54 సహ అవసానేట అంక 62 හඳහන 1562 වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ කන්‍යා ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහය අංක සටහන වන අංක 24 අංක 35 අංක 58 සහ අවසානයේට අංක 60 විදිහට අද සම්පත 828 වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මක වුණා ඕ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක සටහන් වෙන්නේ අංක බිඳුව අංක 6 අංක 9 සහ අවසානයටත් අංක 6 විදිහට NLB Jaya 521 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 3 අංක 9 නැවතත් අංක 9 සහ අවසානයේට අංක 1 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක් 369 වන ජයග්‍රහ දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මිලදීගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ ධනු ලග්න සංකේතයද කියලා. සුබ දවසක් 369 වන ජයග්‍රහ දිනුම් වාරයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ධනු ලග්න සංකේතයේ වෙනකොට ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 10 අංක 24 සහ අවසානයේට අංක 61 සුබ දවසක් 369 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 3797 විදිහට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:46.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව දෙහයයි විනාඩි 41යි. දිවයින පුවත්පතරයි මේ අවධානය අපි සඳහන් කළා. මීට ප්‍රථමව මේ ජලාශවල ජල මට්ටම පහළට ජලය විදුලිය පිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා තමයි අද චමින්ද සිල්වා දෙවෙන්ටගෙන් වාර්තාවේ තොරතුරු සටහන් කළ තියෙන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. වාරි ජලාශවල ජල මට්ටම පහළ යමින් පවතින නිසා ජලය සහ විදුලිය අර පිරිමැස්මෙන් භාවිතා කරන්නයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි අධ්‍යක්ෂ LS සූර්ය බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලායි සඳහන් වෙන්නේ. අතුල් පිටුවලත් අවධානය යොමු කරමු. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. ජලය සහ විදුලිය පිරිමැස්මෙන් භාවිතා කරන්න කියලායි ඔවුන් සඳහන් කරන්නේ. ජලාශවල ජල මට්ටම 44.45% පමණ පවතින බවයි සඳහන් වෙන්නේ. ඔක්තෝබර් මාසයේ වන විට මහා කන්නේ වගාවන් සඳහා ජලය ලබා දීමට නියමිතව තිබෙන බවත් ඒ මහතා සඳහන් කරනවා. එලිනෝ තත්ත්වයේ හමුවේ ඔක්තෝබර් නොවැම්බර් වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බවට පුරෝකථනය කරනවා කියලත් සඳහන් වෙනවා. එහෙත් එම වර්ෂාව නොලැබී ගියොත් පවතින ජලය කලමනාකරණය කර ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බවත් සූර්ය බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. නිරතිදිග මෝසමට අදාළ මෙම ප්‍රදේශවලට වෙනත් වර්ෂවල මෙන් මෙවර වර්ෂාපතන නොලැබුණු බවත් ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව පැවතුනත් එය මිලිමීටර 10ක් 15ක් වැනි අගයක් ගන්නා බවයි එතුමන් වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා. කෝටි 40ක කුඩුවෙයි. අද පානදුරින් දිප්පිටි ගොඩින් අල්ලයි කියලායි සඳහන් වෙන්නේ. අද දිවයින පුවත්පතේ නොමන් පලිහ වඩන සහය මන්තර අඳුනුයි වාර්තාව අරගෙන එන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ටාසය දිප්පිටි ගොඩ පානදුර සහ කිරිබත් ගොඩ යන ප්‍රදේශවල කළ වැටලීම් දෙකකදී රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් කළ තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශනයකගේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පානදුර හිරණ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මද්‍රව්‍ය ගබඩාවක් වටලා එහි තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලාද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක

සාකච්ඡාව සයිබ අපරාධයක්. ක්‍රියාමාර්ග ගැනීමට මුදල් කාරක සභාවෙන් මැති සභේට නිර්දේශ කියලයි සඳහන් වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මහජන මුදල් භාණ්ඩාගාරයට අහිමිවීමේ සිදුවීම පැහැදිලිව සයිබ අපරාධයකට සම්බන්ධ සිදු වූ වංචාවක් බවට නිගමනය කර ඇති. රජයේ මුදල් කාරක සභාව එම සිදුවීම සම්බන්ධයෙන් සුදුසු විමර්ශන ක්‍රියාමාර්ග ගත යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා කියලා අද වැඩිදුර තොරතුරු විදිහට දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දෙවෙනි පුවත්පතටමයි නැවතත් අවධානය අද සඳහන් කරන බොරලැස් ගමුවේ නිවසකට පහර දී පැනගිය කල්ලිය පොලිසියටත් චණ්ඩිපාඩ් දාලා. පොලිස් වෙඩි කෑ කොස්මල්ලිගේ ගෝලයා රෝහලේ. අද නොමන් පලිහ වඩන ධර්මසේන වැලිපිටිය සහ සමීර අබේසිංහයි වාර්තාව අරගෙන එන්නේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධවලින් පහර දී පලා යමින් සිටි දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට දෙම ආයුධවලින් පහර දී පැන යෑමට තැත් කිරීමේදී සිදු කළ වෙඩි තැබීමෙන් අනතුරුව තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තාගේ ගෝලයෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වැඩි දුර තොරතුරු විදියට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මාස 7ට සංචාරකයන් ලක්ෂ 12ක් ඇවිත් සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා කියලා අද මහින්ද අලුත්ගෙදර දිනමිනට ගෙනෙන තොරතුරු වල සටහන් කරලා තියෙනවා. මේ වසරේ ගත වූ කාලය තුල මෙරටට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ පළමුවෙනිදා සිට ජූලි මාසේ 15වෙනිදා දක්වා කාලය තුල විදේශ සංචාරකයන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට කැපිපෙනෙන දායකත්වයක් බවද එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් තොරතුරු පෙන්වා දෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ඒ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මෙය තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත් වල සටහන් වෙලා තිබෙන. තවත් තොරතුරු, විදේශ තොරතුරු, ඒ වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් මෙවරාමෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳි සිටින FM 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:46යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
3: මානවීය ප්‍රිය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
3: වෙලාව 2:50.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: වෙලාවදේ 6:51 එපිසෝඩ නම් විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. විදේශ තොරතුරු වලටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද සඳහන් වෙන ඇමරිකා ඉරාන යුද්ධය දිග්ගැසෙයි. ඉරාන මිසයිල් ප්‍රහාරයෙන් ඇමරිකානු හමුදාවේ 2 දෙනෙක් මරුට, 4කට තුවාල, තවත් සෙබලෙක් අතුරුදන් කියලායි සඳහන් වෙන්නේ. ඉරාන ආරක්ෂක හමුදාවෙන් ජෝර්දානයේ හමුදා කඳවුරට එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයකින් සෙබලුන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් සෙබලෙක් අතුරුදන් වී ඇතැයි ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයෙන් පසු ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු හමුදා සෙබලුන් මියගිය පළමු අවස්ථාව මේ බවයි වාර්තා වෙන්නේ කියලායි අද දිනමින පුවත්පතේ සටහනේ දෙකම සඳහන් වෙන. ඇමරිකාවෙන් 8 වැනි දිනයට ඉරානයට ප්‍රහාර, පාලම් 3ක් පුපුරවයි කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කර තිනවා. මොෂ්ටාබා කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ඒත් එක්කම අද දිනමින පුවත්පත විදේශ තොරතුරු විදිහට සඳහන් කරන බ්‍රිතාන්‍යයේ නව අගමැති අද පත්වේ. බ්‍රිතාන්‍යයේ දේශපාලනයේ පැවති දැඩි අස්ථාවරත්වයේ හමුවේ පාලක කම්කරු පක්ෂයේ නව නායකයා ලෙස තේරිපත් වූ ඇන් බර්න්හැම් එරට නව අගමැතිවරයා ලෙස අද දිවුරුම් දීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වසර 10ක් ඇතුළත බ්‍රිතාන්‍යයට පත්වන 7 වැනි අග්‍රාමාත්‍යවරයා ඔහු බවයි වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. ඇමරිකාව අභිබවා චීනයේ ප්‍රතිරූපය ඉහළට, ගෝලීය සමීක්ෂණයකින් හෙළිවෙයි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට අපේ දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. ලොව බහුතර රටවල් සංඛ්‍යාවක ඇමරිකාවට වඩා චීනයේ ජනප්‍රියත්වයට පත් වී ඇතැයි නවතම ගෝලීය සමීක්ෂණයකින් අනාවරණය වූ බව වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය සඳහන් කරනවා. ලෝපුරා පුද්ගලයින් 40,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පෙව් පරීක්ෂණ ආයතනය විසින් සිදු කරනු ලැබූ එම සමීක්ෂණයට අනුව ඇමරිකාවේ ගෝලීය ප්‍රතිරූපය පිරිහෙමින් පවතින බවත්, ඒ වෙනුවෙන් චීනයේ ප්‍රතිරූපය ඉහළ යමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ කියලායි අද විදේශ තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු ඊළඟට ක්‍රීඩා පුවත්වලට.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: 2026 ෆිෆා ලෝක කුසලාන අවසන් මහා තරගයේ අදාළුයමදී අවසන් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් 12:30 ආරම්භ වුණේ ආජන්ටිනා කණ්ඩායම සහ ස්පාඤ්ඤ කණ්ඩායම අතර පැවති තරගයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම අතිවිශිෂ්ට ජයක් ලබා ගත්තා. ඒ අනුව ශූරයන් බවට පත්ුනේ ස්පාඤ්ඤ කණ්ඩායම. අද මේ සම්බන්ධයෙන් සියලුම නිලවෙබ් බඩවී තොරතුරු සටහන් කරන අපේ අවධානය යොමු කරමු. පාපන්දු කුසලාන තරගාවලිය අවසන් තරගයේ ආජන්ටිනාව පරදා ගෝල 1-0 තියුණු ජයක් වාර්තා කරමින් 2026 පාපන්දු කිරුළ තමන් සතු කර ගන්නට ස්පාඤ්ඤය සමත් වුණා. ඒ අනුව ස්පාඤ්ඤ ලෝක පාපන්දු කිරුළක පහස විඳී 2 වැනි අවස්ථාව මේ බවයි සඳහන් වෙන්නේ. ඔවුන් පළමු වතාවට 2010 වර්ෂයේදී මේ කිරුළ අත් කරගත්තා. තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම කිසිදු ගෝලයක් ලබා ගැනීමට සමත් නොවූ අතර ජයග්‍රාහකයන් තීරණය කිරීමට ලබා දුන් අතිරේක කාලයේදී ස්පාඤ්ඤය මෙම ඓතිහාසික ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. තරඟේ පුරා දෙපිලෙන්ම දැඩි තරඟකාරීත්වයක් මතු වූ අතර වඩාත් තීරණාත්මක අවස්ථාව වූයේ අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවයි. එහිදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටොරස් විසින් ආජන්ටිනා ආරක්ෂක වළල්ල බිඳ දමමින් එල්ල කළ විශිෂ්ට ප්‍රහාරය ගෝලයක් බවට පත්වෙමින් ස්පාඤ්ඤය ජය තහවුරු කළා. තරගේ දෙවැනි අර්ධයේ අතිරේක කාලයේදී ආජන්ටිනා කණ්ඩායමේ එන්සෝ ෆර්නෑන්ඩස් රතු කාඩ් බතක් ලබා පිටියෙන් ඉවත් වීම ආජන්ටිනාවට දැඩි බලපෑමක් එල්ල කර අතර ක්‍රීඩකීන් 10 දෙනෙකුගෙන් යුතුව තරඟ අතිරේක කාලයේ ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වුණා. ආජන්ටිනාව පරාජයට පත්වීම මේ ප්‍රධාන හේතුවක් බවට පත් වූ බවයි සඳහන් කළ තියෙන්නේ. එමෙන්ම තරගේ පුරා ආජන්ටිනා ක්‍රීඩකීන් සහ ඔවුන් කහ කාඩ් පත් 5ක් ලබා ගත්තා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඊළඟට කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනෙටයි මේ අවධානය අද සඳහන් වෙනවා. ආණ්ඩුව දැන් ජනතාවගේ හදවත් තුළින් ක්‍රමයෙන් ඈත් වෙමින් තිබෙනවා කියලා තිස්සත්ත නායක කියනවා. තිස්ස කියනවා නම් වෙන්නේ ඒකේ අනිත් පැත්ත කියලා තමයි සඳහන් කරන්නේ දිනවින පුවත්පති. අපි අවධානය යොමු කරමු දිව යින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේට. පළාත් සභා ඡන්දේ කියන්න බැරි හරි ඡන්ද ක්‍රමයක් නැති හින්දා කියන්නේ ඇයි යකොඩ 3-2 බලේ කියලා අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් සඳහන් වෙනවා. අපි ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාඩනට අවධානය යොමු කරමු. දැන් ගෝවියෝ ගැන හැමෝම කිඹුල් කඳුළු හෙලනවා, ඡන්ද මැෂිම ගෝවියෝ කියලා හිතනවා ඇති කියලා තමයි සඳහන් කරන්නේ. අපි දෙවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේන අදට ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. මත්පැන් ස්ටිකර් ඩිජිටල් කරණයෙන් විශාල වංචාවක් වෙලාලු. $112 වැඩේට $8 ගෙවලා කියන්නේ. අලුත් කිල්ලෝටයක් කිව්වට ඒකෙත් හුනුනේ කියලායි සඳහන් වෙන්නේ. මම තමයි මේ කාටුන්ස් විදියට සඳහන් වෙන්නේ. අපි හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙමින් බලාපොරොත්තු වෙන අදට ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් වලින් සමුගන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: Good morning සුබදේසන Good morning සුබදේසන Good morning මං කියන්නේ අපි මේ අපි දැන් ෂෝ එක පටන් ගන්න බෑ
7: ඔව් නේ මම හිතන හරියන්නේ නැහැ Good morning good morning very good morning
6: කොහොමද ඉතින්
7: ජීවිතේද
6: ඔව් ජීවිතේ
7: ජීවිතේ හොඳයි මල්
6: ඊයේ දවස සතියන්තයේ ගෙවුනේ ලෝක කුසලාන අවසන් මහා තරගයත් එක්ක පාපන්දු ලෝක කුසලානය ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ඉතින් ඔයා කාටද දී සපෝට් කරේ කොහොමද
7: අපි දිනන පැත්තටනේ කොහොමද සපෝට් කරා දිනාගේ නැද්ද පොඩ්ඩක් මාරු කරනවා
6: දිනාගෙන දෙද්දි පෙරදී ඉරෙද්දි
7: නෑ දිනාගෙන දෙද්දි දිනන පැත්තට පොඩක් සොප් එක දෙනවා
6: හරි අපි අවුරුදු ගානකට පස්සේ ස්පාඤ්ඤය ඒගොල්ලන්ගේ ජයග්‍රහණය තමන්ගේ කණ්ඩායම ඉදිරියේ එහෙම නැත්නම් තමන්ගේ රටේ ඉදිරියේ ලියා ගන්නවා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි කාන්තා කණ්ඩායමයි පිරිමි කණ්ඩායමයි දෙගොල්ලොම FIFA World Cup එකක් දිනන රටබවට පත් වෙන්නේ ස්පාඤ්ඤය එතකොට මෙසි ඊයේ අසරණ වෙලා හිටියා අවස්ථා කීපයකදී විතරයි මෙසි ගැන සඳහනක් හරි කෙරුණේ. අර මේ වයසත් එක්ක අත්දැකීම් එක්ක සමහරලාට අපි සමහර තැන් හිතනවානේ හැමතැනම අපිට දිනන්න පුළුවන් කියලා. හැබැයි තාරුණ්‍ය එහෙම නැත්නම් නැවුම් බව අලුත් බව ලෝකෙත් එක්ක ඔවුන් දරන විවිධ අදහස් ඔවුන්ට තියෙන උපක්‍රමශීලීත්වය මේ කියන දේවල් ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ ඊදවස ක්‍රීඩාවේදී පෙන්නවා කියලා තමයි විචාරකයෝ කියන්නේ. ඉතින් හැමදාම මෙසීලට දිනන්න බෑ.
7: හැමදාම දෙන්න බෑනේ නේ.
6: හැමදාම බෑනේ. දැන් අපේ සාමාන්‍ය ජීවිතේ වුණත් අපිට හම්බෙනවනේ මෙසීලා. එතකොට අපි මෙසීලා හැමදාම දිනයි කියලා බලන් හිටියත් එහෙම වෙන්නේ නැහැ.
7: ඔව්.
6: මෙසීලව පහු කරන ඊළඟ පරම්පරාව දැන් ඇවිල්ලා තියෙනවා.
7: අනිවාර්යයෙන්ම.
6: ඉතින්
7: ඒගොල්ලන්ට තැන දෙන්න ඕනේ
6: දැන්. ඒයට තැන දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අර පොඩි කාලේ වඩාගෙන හිටපු පොඩි කොල්ලයි නම් මතකද ඔයාලට? මෙසි පොඩි කාලේ වඩාගෙන හිටියානේ. යමාල්. යමාල්. ඔව් යමාල් පොඩි කාලේ වඩාගෙන හිටපු මෙසි තමයි ඊයේ යමාල්ට පරදින්.
7: බලන්න ඒකත් හැටිනේ.
6: ඉතින් ඒ නිසා මේ ජීවිතවල එහෙම දේවල් තියෙන්න පුළුවන්. ඉතින් අද දිනන කෙනා හෙට පරිදි මෙච්චර කාලයක් දිනපු කෙනා හෙට වාට පරිදි ඔයා මෙච්චර කාල දිනන නම් හෙට ඔයා පරිදි එහෙම දේවල් වෙන්න පුළුවන් උදේ 7:06 සුබ දවසක් අපි උදේ 10 වෙනකම්

0: 7 විනාඩි 12 වෙලාව සුබදාසන කලුත් දවසේ අපි අද සඳුදා සතියන්තේ ඉවර කරලා අපි අලුතෙන් ඇවිල්ලා නේද වැඩ පටන් ගන්න තියෙන්නේ.
1: ඒකේ වැඩ කරන ජනතාව ආසම දවස නේද?
0: ඕනේ. ඉරිදරය තමයි ආසම කිව්වා. මේ මම දන්නවද උදේ කෑම එක කියන එක සම්බන්ධ අපිට තියෙනවනේ අර ඉතිහාසයේ ඉඳලා අපි අහපු බර කතාවක්. ඒ කියන්නේ මේක අපි බරට ගන්න ඕනේ හොඳට ගන්න ඕනේ රජෙක් වගේ
1: කන්න ඕනේ.
0: දැන් ඕකේ මේ ඒ කියන්නේ ලෝ ප්‍රකට පෝෂණ වේදියෝ අලුතෙන්ම හොයාගත් එක තමයි. දවසකට පුළුවන් නම් හරි විශේෂයෙන්ම අවුරුදු 30න් විතර එහා පැත්තේ ප්‍රජාවට ඒගොල්ලෝ යෝජනා කරනවා දවසකට උදේ පාන්දර උදේ කෑමකට බිත්තර දෙකක් එකතු කරගන්න කියලා. මොකද බිත්තරයක් කියලා කියන්නේ නිකම්ම නිකන් කෑමක් නෙවෙයි. ඒක මුළු පෘථුවියේම තියෙන සර්ව සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු සුපිරි ආහාරය කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ නිසා ඔය ලස්සන පෙනුම පවත්ව ගන්න, සිරුරේ ලෙඩ රෝග නැති කර ගන්න, හොඳම දේ උදේට බිත්තර දෙකක් ආහාරයට ගන්න එක කියලා මේ පෝෂණ වේදීන් කියලා තියෙනවා. දැන් ගොඩක් කාලවලට රූපලාවන්‍ය ගැන හිතනයි බිත්තර කනවනේ. ඔව් දන්නව ප්‍රෝටීන් කියන්නේ නේද?
1: කනවා බිත්තර ගානවා.
0: බොනවා නේ. ඊට පස්සේ බිත්තර වලට තෙල් ටිකක් දාලා ඒකට මේ ඔය ලූණු ටිකක් අවලා දාලා මිරිස් කරල් දෙක තුනක් දාලා ගම් මිරිස් කුරු ටිකක් එහෙම යලා ඊට පස්සේ හවසට එහෙම පාවිච්චි කරගන්න ඒවා තියෙනවා.
1: බෙහෙතක් විදිහට.
0: රයිට් ඒක කොහොමුණත් මේ බිත්තර කියලා කියන්නේ හොඳ කෑමක්. මම මේක තව ටිකක් අපි ඊට පස්සේ පොඩ්ඩක් ඊළඟ පැයවල කතා කරමු. මේ උදේ කෑම එක කියලා කියන්නේ කොහොමත් ටිකක් අපි කියනවා මේ හැමතිස්සෙම කියනවා ටිකක් බර ආහාරයක් එහෙම නැත්නම් ශාරීරික පෝෂණයේ පැත්තෙන් හිතලා ඒ ආහාර වේල ගන්න කියලා. එතෙන්දි මතක් කරන්න පුළුවන් කමක් තියෙනවා උදේ කෑම එක පරක් වෙනවා වගේ නම් ඔයාලා පැල්වත්ත කිරි වීදුරුවකින් දවස පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා. උදේට වාර හුරුවක් තියනවාද එහෙම උදේ ටී එකෙන්ද පටන් ගන්න වාර කොහොමද
1: තියෙනවා? අනිවාර්යයෙන්ම මට උදේ කිරි එක නැතුව වැඩක් නැහැ. රාජ භෝජන කොච්චර තිබ්බත් මට වැඩක් නැහැ.
0: ඉතින් ඒ නිසා වාගේ උදේ කෑම එක පරක් වෙනවා නම් එහෙම අනිවාර්යයෙන්ම ටී එක කියන එක හරිම වැදගත්. ඉතින් කිරි වීදුරුවක රස බලනකොට ලංකාවේ අපිට වගකීමක් සහිතව ගන්න පුළුවන් කිරි නිෂ්පාදනය තමයි පැල්වත්ත කියලා කියන්නේ. උදේට හදාගන්න කෑම එක හරිම ඉක්මනට හදාගන්නවා. බොහොම ෂණිකව මොන හරි හදාගන්න පරිසරයක් අපිට තියෙන. ඒකට හේතුව අපි කාර්යබහුලයි. ඉතින් ඒ නිසා මම මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. කෑම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා තමයි විජය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් උදේට අපි හිතමු නූඩ්ල්ස් එකක් හදාගන්නවා. විනාඩි කීපයක් ඇතුළේ නේ හදාගන්න පුළුවන්. එතකොට නූඩ්ල්ස් එකක් හදා ගන්නවා කියලා කිව්වම අපිට සමහරලාට එක එක වෙලාවට අකර තැබ්බැන් වලට මූණ දෙන්න වෙනවානේ. නූඩ්ල්ස් එක බෙරි වෙනවා, ඇලෙනවා. ඔව්. ඔයගේ ප්‍රශ්න තියෙනවා. හරි ගානට මේක ඉදිලා නැහැ සමහරට. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැතුව හරි ප්‍රමිතියට රසට නූඩ්ල්ස් එකක් හදා ගන්නවා නම් විජේ නූඩ්ල්ස් ඔයාට මතක් කරනවා. කතා කරන්නව මොන හරි.
1: නෑ මම ඉවරද?
0: ඔයාව වින්ටර්. ඔයාව බඩක් සම්මුක පරීක්ෂණයට ලක් කරනවා.
1: ආ අහන්න බලද එනවා මගේ මොන හරි. මං කොහොමද මෙච්චර ලස්සන වුණේ?
0: ඒක මම අන්තිමට අහන්න
1: කියලා. ඒක කියන්නේ.
0: රයිට්. මම කියනවා මේ ඔයාගේ නම කියලා අපි හඳුන්වා දෙන්න බෑ මට ඒක අමතක
1: වුණා. ඔයා මෙච්චර වෙලා බලන්න මම මේ බලාගෙන හිටියා කොයි වෙලේද මාව මේ රටට ලෝකෙට හඳුන්වලා දෙන්නේ කියලා.
0: ඔයාගේ නම කියන්න බලන්න.
1: මං අනු.
0: අනු. අනු කියන බෑ ඔක්කොම සම්පූර්ණව කියන්නේ
1: අනුරාධා.
0: අනුරාධා
1: කෙසේ මෙසේ නමක් නෙවෙයි.
0: හ්ම්.
1: චාත්‍යන්තරට කියනවා.
0: ඒ හැම ය.
1: නැති අනුරාධාලා දැන් බලන්නකෝ දැන් ඉන්නවනේ හැමතැනම.
0: ගොඩක් ඉන්නවනේ. අනුරාධා පෙරේරා මරනවා.
1: පෙරේරා. පෞද්ව.
0: හ්ම්.
1: දවස ශ්‍රීරාම්.
0: හ්ම්.
1: කියා කින්නවද?
0: ආ එහෙමනේ.
1: ඔව්. දැන් ඒ කාලේ තිරියන්නේ රාමවන් අනුරාධා.
0: හ්ම්.
1: ඒ සෑමසේ පුද්ගලෙක් එක්ක නෙවෙයි අසංක ඔයා මේ ඉන්නේ. මම ඊටවඩමට සලකන්න ඕනේ.
0: මට තේරෙනවා. හරි අදී දැන් මේ ඔයා තමයි මාත් එක්ක මොනිෂෝ
1: ඉන්නේ.
0: මෙතනට වෙන කවුරුත් ඇවිල්ලා නැහැ. එක ළමයානි හිටියේ. ඒ ළමයානි මාඩු ගියාට පස්සේ රිප්ලේස් يعني කරන්න කෙනෙක් හෙව්වා. ඔයා හම්බුණා. එන වැඩි කරා යන්න තියෙන්නේ.
1: ආයෙත් කාටවත් එන්න බෑ.
0: ඔව් ඒක නම්. මට යන්න උනත් මම දන්නවා අය ඔය පුටුවට කාටවත් එන්න වෙන එකක් නැහැ.
1: නෑවා.
0: 7 විනාඩි 16යි වෙලා.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලක්හඬ මෝනින් ඒසල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හතයි විනාඩි 25යි වෙලාව. ඔයා අහලා තියෙනවද ගෝඩන් රැම්සි කියන නම?
1: නෑ.
0: අහලා නෑ.
1: අර අරයනේ.
0: කවුද?
1: අර එහා පැත්තේ.
0: එයා පැත්තේ කිරේ නෙමෙයි මෙයා. මෑවිලා ජාත්‍යන්තර සුපවේදියෙක්. එතකොට ගෝඩන් රැම්සි, නයිජලා ලෝසන්, යෝටම් ඔටලොන්ගි, ඇෂ්ලි හැරියට් මේ ඔක්කොම ඇවිල්ලා ලෝක ප්‍රකට කෑම සම්බන්ධව ඉන්න විශේෂඥයෝ. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ කැමතිම ඒගොල්ලන්ගේ ජීවිතේ කාපු කෑම වර්ග තියෙන රටවල් අතරේ ශ්‍රී ලංකාව තමයි උඩින්ම ඉන්නේ කියලා.
1: නම්බර් 1.
0: දැන් අපි හොයනවා චයිනීස් හොයනවා.
1: තායි,
0: ඉන්ඩියන් ඒ වගේ අපිද. මේගොල්ලෝ මොංගෝලියනුත් කනවා. මේගොල්ලෝ කියනවා ලෝකේ කොහේ ගියත් රසම කෑම ටිකක් කෑවනම් කෑවේ ඒ ලංකාවේද කියලා. මේ පහුගිය දවසක ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සම්මුඛ සාකච්ඡාවක මේ නරඹන වෙලාවේ දැක්කා ඔය ඒ නිවේදිකාව ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක්. ඇයි ඉන්දියාවට නියන් සාමාන්‍ය අර අපි කියන්නේ එක දාගන්න අහන ප්‍රශ්න
1: තියෙනවා.
0: ඉන්දියානු ආහාර වලින් ඔබ කැමතිම එක මොකක්ද වගේ ප්‍රශ්නයක් ඇහුවා.
1: කැලෙම ඉන්දියාව විශ්රාර දාලා අහනවා.
0: අහනවා. එතකොට එයා කිව්වා මේ ඔබ මම අපි ඔක්කොම පිළිගන්න ඕනේ. මම ඇවිල්ලා ඉන්දියානු ආහාරවලට වැඩිය මම ශ්‍රී ලාංකික ආහාරවල පූර්ණ රසිකයෙක්.
1: අන්න කතාව.
0: එතකොට ඉන්දියානු නිවේදිකාවේ මූණ නිකන් දන්නවනේ.
1: හරි. බිමට වැටලා තිබ්බා.
0: මූණ බිමට වැටලා නේ මූණ කළු වෙලා තිබ්බා. හරි. මොනවා කියනවද? මගේ මොලේ බිමට වැටෙනවා දැන් මේ වගේ ඉතලා. කොහොමරි ලංකාව අගේ කිරීමෙන් මේ මොරිසන්ගේ දේශපාලන ගමනට එහෙම ලැබෙන ලොකු වාසියක් නැහැනේ. ඉන්දියානු ප්‍රජාව ඊට වඩා ලොකුයි. මොකද මොරිසන් ඉන්දියාවට සපෝට් කතාවක් කිව්වනම් ඉන්දියාවේ අයගේ ප්‍රේක්ෂකීන්ගේ ආකර්ෂණය හම්බෙන්නේ.
1: හම්බෙන්නේ.
0: හැබැයි කොහොම වුණත් ලෝකේ ගොඩක් තැන්වල දැන් අපි ගත්තොත් මේ ළඟදි මම දැක්කා මේ අපේ සකර්බර්ග්ලා ඊට පස්සේ ලෝන් මස්ලා එහෙම යන ඉන්න හිටපු තැනකත් ඔය වගේ කතාවක් ගිහින් තියෙනවා. ඒගොල්ලෝ උනත් කියලා තියෙනවා ලංකාවේ කෑම වලට තමයි නේද ලෝකේ හොඳම මේ රසය ඒගොල්ලන්ට දැනුණ හැඟීම ෆීල් එක හම්බුනේ කියලා. ඉතින් ඒ නිසා ලෝකයේ ඔබට ප්‍රියතම ආහාර තියෙන නගරයක් තියෙනවද කියලා කාගෙන් හරි ඇහුවොත් විශේෂයෙන්ම ලෝක ප්‍රකට මිනිස්සුන්ගෙන් දැන් අපි ගත්තොත් ක්‍රීඩකයෝ ගත්තොත් විරාට් කෝලි ඔස්ට්‍රේලියාව බ්‍රෙට් ලී ඊට පස්සේ ඉස්සර හිටියා ස්ටීව් ඕ කියලා එක්කෙනෙක් ඊට පස්සේ ටෝනි ග්‍රේග් මතක ඇති ඔස්ට්‍රේලියාව හරි එතකොට දැන් දැන්ට එංගලන්ත කණ්ඩායමේ ඉන්න අදිල් රෂීඩ් වගේ අය ඒගොල්ලොත් කියලා තියෙනවා ලංකාවේ කෑම තරම් ඒගොල්ලන්ගේ අර අපි කියන තෘප්තිමත් භාවයට එන ලෝකෙ කිසිම කෑමක් නැහැ.
1: රසනහර පිනා ගියා. ආහාර ටිකක්.
0: දැන් අපි ඒ අතර ගිහිල්ලා පිටරට කෑම හොයනවා. අපි බර්ගර්වලට.
1: පොෂ් වෙන්න යනවා.
0: හරි. කොමාරි ජාත්‍යන්තර සූපවේදීන් අතරේ අර කිව්ව ගෝල්ඩ් රැම්ස් කිව්වේ මේ ලංකාවේ තියෙන කුළුබඩුවල සුවඳ රස ඔක්කොම එකතු වුණාම තමයි මේ කියන තැනට කෑම ටික රස වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අපිට දැන් මේ කිව්ව වටිනාකම අගේ දැනෙන්නේ නැහැ. මොකද මේක උදේ හවස අපි කනවා. අපි පරිප්පු වලට නිමිති දාලා අපි කාලා කාලා අපිට එපා වෙලා. නේ? ඊට පස්සේ තව මොනවද? පතෝල කාලා එපා වෙලා. නේ?
1: අනිවාර්යයෙන්.
0: අයියෝ ඉරා.
1: දැන් මං කනම සෙට් එකක් කවයි. ඒක.
0: ඊට පස්සේ අපිට ගොටුකොළ සම්බෝලේ කාලා එපා වෙලා.
1: එපා වෙලා. දැන් ලස්සන වෙන්නනේ ගොටුකොළ පාවිච්චි කරන්නේ.
0: ඔව්. එතකොට තව තියෙනවා ඒ වගේ. මාළු වර්ග හැම අපි දැන් මූද වටේ නේද මූද වටේ ලංකාව වටේ මූද තියෙනවා. එතකොට අපි නිතර දේලි මාළු හැම සී ෆුඩ් අපිට එපා වෙලා.
1: ඔව්.
0: ඒ නිසා අපි වෙන මොන හරි හොයනවා. ඉතින් ලෝකේ කොහෙද?
1: හැබැයි උනට අර නිකන් නේද පොෂ් තැන් වලට කියලා සී ෆුඩ් රයිස් එකක් අර හැමනේ ඕඩර් කරන්නේ.
0: සී ෆුඩ් රයිස් එකක් දෙන්න. කියන තරම් මෙව්ව එකක් නැහැ නේ අපි.
1: නෑ.
0: හරි. අපි හැමතිස්සෙම හොයන්නේ ගෙදර අම්මා උයන කෑමකට වැඩිය නේද? ඒකනේ කඩෙන් ගෑනලා රැයට චයිනීස්, ඉන්දියන්, මොංගෝලියන්, තායි අනම්මනම් කියලා රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා.
1: කැටයන් කැටයන්.
0: ඔව් එහෙම දේවල් තියෙනවනේ. රයිට් ඒ කොහොම වුණත් ඉතින් ලංකාවේ මේ අපේ කෑම වලට ලෝකේ තියෙන පිළිගැනීම ගැන මතක් කරේ. මොකද වස විසින් තොර ආහාර රටාවක් කියලා කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි. දැන් අපි හිතමු අපි ගමුකෝ අපි දැන් ඔය තෙල් සහිත ආහාර පිටි සහිත ආහාර ගත්තකම් අපිට එනවා ගැස්ට්‍රයිටිස් කියලා එකක්. ලෝකෙ වැඩිම දෙනෙකුට තියෙන රෝගයක් මේක. ආසියානු කරේත් ලංකාවේ වැඩි දෙනෙකුට තියෙන රෝගයක්. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට ඊට පස්සේ වෙන මොකුත් Taman කැමති දෙයක් වුණත් කන්න විදියක් නැහැ. කෑම පාලනයක් තියෙන්න වෙනවා. ඉතින් එහෙම විඳවන්නේ නැතුව නේ
1: අනිත්තක මේ දැන් ගොඩක් අය පුරුදු ලයින්නනේ මේ ෂෝට් ඉට්ස් කන්න උදේට හර වෙලාවක් නෑ අනේන ගමන් ටුක් එකේ හරි ඉතින් ෂෝට් ඉට්ස් තමයි කන්නේ
0: ඔව් ඉතින් එහෙම දේවල් වලින් මට දැන් සමහර විට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඉක්මනට මතක් කරන්න ඕනේ සඳුන් පැණිය ගැන ක්‍රිමිරාජ නිවසින් තමයි සඳුන් පැණිය අඳුන්වා දීලා තියෙන්නේ ඉතින් ඔයාලට ගැස්ට්‍රයිටිස් සුව කරගන්න පුළුවන් කමක් තියෙනවා මේක සතියක් දෙකක් සති දෙක තුනක් එක දිගට ගන්නකොට උදේ හවස මේක කියලා තියෙන විදිහට ගන්නවා නම් ඔයාලට මේ සඳුන් පැණිය හරහා ගැස්ට්‍රයිටිස් හොඳ කරගන්න පුළුවන් කමක් තියෙනවා එතකොට ක්‍රිමිරාජ නිවසින් තමයි මේ නිෂ්පාදනය එන්නේ වසර 77කට වැඩි ක්‍රිමිරාජ නිවසින් මේ නිෂ්පාදන පෙළ වැඳපළට දාලා ඒ නිසා අර પરම්පරා ගණනාවක විශ්වාසය තවදුරටත් තහවුරු කරලා තියෙනවා ක්‍රිමිරාජ නිෂ්පාදනය

0: ඇත්තම යාගේ හේතුව මන් තාම දන්නේ නැහැ. නේ එහෙම එහෙම හිතට තැන් ඕන තරම් තියෙනවා.
1: තියෙනවා නේ. අපි දන්නේ නැහැ තරහ වෙන.
0: ඔව්.
1: ඒක කියලා තරහ වෙනවා.
0: ඒක තමයි.
1: අපි දන්නේ නැතුව කතා කරනවා ඊට පස්සේ.
0: යනවා නම් කියලා යන්න.
1: කියලා යන්න ඕනේ.
0: තරහ නම් කියලා යන්න.
1: ඔව්.
0: ජාතික ලොතරැයි මණ්ඩලේ. හැබැයි මං කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වුණා නම් මං දන්නවා සත්‍යයි.
1: කවුරුතාව දාලා යන්නේ?
0: දාලා යන්නේ. සල්ලි වලට නේද? අර
1: අන්න බැරි දෙයක් තියනවාද?
0: රයිට් ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්න. ඉක්මනට ඊයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්නම්. සුබ දවසක් ලොතරැයි ගත්තා නම් ධනු ලග්නය තමයි ජයග්‍රහයි ලග්නය. ජය අංක අංක 10 අංක 24 අංක 61. ජය ලොතරැයි ගත්තා නම් ඊයේ දවසේ සක්ෂරයත් එක්ක ජය අංක අංක 3 අංක 9 අංක 9 සහ අංක 1. ඒ වගේම අද සම්පත ඊයේ ගත්තා ඔයා. ඒ නිසා වාගේ ටිකට් එක බලන්න මෙන්න මේ අංක ටික තියෙන්න ඕන. අංක 9 අංක 6 අංක 6 අංක 9 අංක 6 අංක බිංදු අංක 6 අංක 9 අංක 6 ඕ අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා. ඉතින් අංක ටික බැලුවොත් කන්‍යා ලග්නේ තියෙන්න ඕනේ. වාසනාවන්ත ලග්නේ. ජයග්‍රහයි අංක ටික අංක 24 අංක 35 අංක 58 සහ අංක 60. ධන නිධානය L අක්ෂරයත් එක්ක අංක 37 අංක 40 අංක 54 සහ අංක 62. මෙගා පවර් ලොතරැයිය K අක්ෂරයත් එක්ක අංක 4 අංක 2 අංක 7 අංක 37 අංක 68. ගොවිසත කියලා කියන්නේ වැඩියෙන් ටිකක් ගන්න ටිකට් එකක්. 4495 වල දිනුම් වාරය R අක්ෂරයත් එක්ක අංක 8 අංක 26 අංක 43 සහ අංක 74. මහජන සම්පත ගත්තා නම් O අක්ෂරයත් එක්ක අංක 7 අංක 3 අංක බිංදු අංක 6 අංක 9 සහ අංක 6. ඒ තමයි ඊයේ දවසේ ගත්ත ටිකට්ස් වල වාසනාවන්ත අංක ටික. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ කියලා කියන්නේ ඔයාලට සාමාන්‍ය රුපියල් 40කින් එහාට ගිහිල්ලා, ඒ කියන්නේ ටිකට් එකක් ගන්න එකම නෙමෙයි, ඊට එහා ගිය ලොකු කතාවක්.
1: අනේ හරි. එතකොට 2025 අවුරුද්ද විතරක්. හරිද? සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක්. හරිද? එතකොට සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් 110 ජයග්‍රහකෙන් 5 දෙනෙක්. එවැගේම ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්. යතුරුපැදි රංකාසි වවුචර්ස් මේ හැමදේම හිමි කරගත්ත වාසනාවන්තෙන් රට පුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය මේ විදිහට සමත් වෙලා තියෙනවා.
0: දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙනවා විශේෂයෙන්ම රටේ සංවර්ධනයට දායක වෙන අරමුදල් රැසක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙනවා. දැන් අපි ගත්තොත් සෞඛ්‍ය වෙන්න පුළුවන්, කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන්, මේ වගේ අරමුදල් ගණනාවකට ඔයා වියදම් කරන රුපියල් 40න් ඒගොල්ලෝ ඒ දායකත්වය දෙනවා.
1: අනිවාර්යෙන් ඒක නිකයි. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ සේවසේ ටිකට් එකක් නෙවෙයි, ඔය රුපියල් 40න් රුපියල් 40ට ඒට වඩා වැඩි වටිනාකමක් දෙන දේවල් ටිකක් ලබා ගන්න පුළුවන්. සේවසේ විදියට හිතන්න බෑ, පොඩියට හිතන්න පයි
0: ගැ. ඔව් රුපියල් 40 එහා ගිය ලොකු කතාවක් මේ කියන්නේ. ඒ වගේම පෞගේ දවස්වල ඔය ඩෙංගු මර්ධන ක්‍රියාන්විතවලත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොකු සපෝට් එකක් දුන්නා. මොකද ඒකට හේතුව එහෙම කිව්වොත් එහෙම දැන් මොකද මේ දවස්වල අපේ වගකීමක් ඩෙංගු වෙනුවෙන් විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් දවසකට වාර්තා වෙන ප්‍රමාණය සෑහෙන වැඩි. ඉතින් ඒකට ඕන කරන දේවල් වෙනුවෙන් රටක් විදියට පෙළ ගැහෙනකොට NLB එක ජාතික ලොතරැයි මණ්ඩලය ඒගොල්ලන්ගේ සපෝට් එක දුන්නා. පළාත් පාලන ආයතන සියල්ල සම්බන්ධ කරගෙන ඒවට අවශ්‍ය කරන පහසුකම් විශේෂම කසල බඳුන් වගේ දේවල් ප්‍රදානය කරමින් ඉතින් රුපියල් 40කට එහා ගිය වටිනාකමක් අපේ ජීවිතයට එකතු කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අවතන්න 011 6767 9579.
1: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් තරෝඩි සුවර්ස්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
6: ටේකියා සුරැකීම මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: හතයි විනාඩි පනස් දෙකයි වෙලාව. සාමාන්‍යයෙන් ඔයා දන්නවා අපිට විදුලි බිල කියලා එකක් එනවා මාසෙට. මේ විදුලි බිල ගැන අපි හැමතිස්සෙම කියනකොට කියනවා දැන් සෝලා එකකට යන්න කියලා. හැබැයි ඒක කියනවට වැඩිය මට හිතුණා ඔයයි මමයි කතා කරගත්ත විදිහට විදුලි බිල අඩු කරගන්න ක්‍රමයේ චුට්ටක් මතක් කරන්න ආයෙ ආයි. මේක මෙහෙම කතාවක්. දැන් ඔන්න හිතන්න ඔන්න සිල්වා කියලා මහත්තයෙක් ඉන්නවා. එයා මාසේ අන්තිමට ඒ ගෙදර මීටරයේ සටහන් වෙන්නේ හරියටම ඒකක 62ක් විදිහට. අපි හිතමු වැස්ස දවසක දරුවන්ගේ ඉස්කෝලේ ඇඳුම් ටික වේල ගන්න බැරුව සමහර විට එයා අයන් එක පාවිච්චි කරලා ඒ
1: ඇඳුම් ටික වේලනවා.
0: ඔය කියන්නේ පොඩ්ඩක් අර ටිකක් අයන් කළා එහෙම දැම්මම වේලලා යනවනේ ඉක්මනට. ඒක හොඳ වැඩක් නෙමෙයි. කරන්ට් එකෙන් වදිනවා තෙතරෙදී
1: අයන් කරලා. ඒකට හදිසියේ තින් කරන්න දෙයක් නැහැ.
0: කරනවනේ. ඒ නිසා මේ සිල්වා මහත්තයාගේ ගෙදර ඒකක 60 සීමාව පන්නනවා 61ක් වෙනවා. 61ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ බිල රුපියල් 20කින් වැඩි වෙන්න ඕනේ.
1: ඔව්.
0: ඔය 60 ඉඳලා 61 වෙනකොට හරිනම් ඒකක 1යි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මාසේ අන්තිමට බිල වැඩි වෙන්න ඕනේ කීයකින්ද? රුපියල් 20කින්. හැබැයි වැඩි වෙලා තියෙන්නේ 20කින් නෙවෙයි. ඔය රුපියල් 1600කට ආසන්න වෙන්න බිල අර ඒකක 1කට වැඩි වෙනවා. හරිද? මම මේ කතාව කියන්න හේතුව සමහර තැන්වල අපිට කියන්නේ 60 ඉන්න ඕන එක 61ට ගියාම අපි හිතනවා නම් වෙන්දට අපි ගෙවපු බිල සාමාන්‍ය රුපියල් 6000යි කියලා. 6020යි 61ට ගියාම නැහැ. නැහැ. ගාන වැරදි. හරි? දැන් මේ 60 සීමාව පයින් මොහොතෙම ඔයාට පුළුවන් කමක් තියනවා නම් අර ඔය අහලා ඇති ඔය ලැඩර් ඒ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සහනදායි මිල සම්පූර්ණයෙන්ම නැති වෙලා යන වෙලාව තමයි ඔය ලැඩර් ඒකින් පයින් වෙලා. දැන් ඒකක 60ට අඩු බිලකට ස්ථාවර ගාසු රුපියල් 210යි. හරි? 61 වෙනි ඒකකේ පාවිච්චි කරපු ගමන් රුපියල් 400 පයින්. ඒ වගේම මුල් ඒකක 60ටම ගන්නේ කරන මිලත් එකපාරට ඉහළ යනවා. ඉතින් ඒ නිසා ඔන්න ඕක හරියට අපි විසඳ ගන්න ඕන එකක්. දැන් ඔයාට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. දැන් ඔයාට පුළුවන් මාසෙ පටන් ගන්නකොට ගිහිල්ලා විදුලි මීටරේ ළඟට ගිහිල්ලා බලන්න. අද කීයද මීටරේ? ඔන්න මාසෙ මුල. ලියාගත්ත කොහේ හරි. ඊට පස්සේ සතියකට පස්සේ ගිහින් බලනවා. හරි, මේ ගාන තියෙන. ඊට පස්සේ සති දෙකෙන් බලනවා. ඔයා දැන් 60 නතර වෙන්න යන ගමනක් මේ.
1: ඔව්.
0: ඊට පස්සේ සති 3ක් විතර යනකොට ඔන්න දැන් 58ක් විතර ගිහින්. දැන්
1: පොඩ්ඩක් රත් වෙගෙන එන.
0: සතියක් ඉන්න ඕනේ. ඒකක දෙකක් ඇතුළේ ඉන්න
1: ඕනේ.
0: දැන් මොකද කරන්නේ? ඇඳුම් මදින එක නවත්තනවා. හා වෝටර් පම්ප් එක, අපි කියන්නේ වතුර මෝටරේ, ඔය පෑයකට සාමාන්‍යයෙන් ඒකක එකක් විතර වැය වෙනවා. ටැංකියේ හින්දා කටටම පුරවන්න නැතුව තියන්න. විදුලි ශ්‍රීකේ සාමාන්‍යයෙන් පෑයකට ඒකක 1.5ක් වගේ යනවා කියලා කියනවා. ඒ නිසා ඒකත් කන්ට්‍රෝල් කරන්න වෙනවා.
1: ඊළඟ මාසෙ වෙල පටන් ගන්නකම් පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න ඕනේ.
0: ඔව්, රයිස් කුකර් එක ඒකටත් 0.5ක් විතර යනවා. එතකොට අන්න එහෙම තමයි වාට ඔය කියන 60 ඇතුළේ රැඳෙන්න පුළුවන් කමක් තියෙන. එහෙම නැතුව මාසෙ මුල පටන් ගත්තට පස්සේ ආයි මාසෙ අන්තිමට විදුලි බිල ලියන කෙනා ඔයාගේ අතර බිල දෙනකොට ආනේ වැඩි වෙලානේ කියලා කාට කාටත් බැනලා
1: බැනලා වැඩක් නැහැ. සමහර කට බිල ලියන්න එන කෙනාටත් බයිනන්න
0: නෑ. අපයි
1: එනවා ඉති.
0: ඔව්, එක්කෝ බල්ලා ලිහෙනවා. අපේ තියෙන එක එක ප්‍රාථමික ක්‍රමවේද විරුද්ධත්වයේ ප්‍රකාශ කර.
1: හදයි අර තමන්ගෙන් වෙන්න ඕනේ ටික හදාගෙන නැහැ.
0: ඔව්, ඇමතිටත් බැනලා ආණ්ඩු වලටත්
1: බැනලා
0: නේ.
1: ඔව්.
0: ඒ කියන තැනට නොයයිමු අපි. මෙච්චර කල් බැන්නනේ ආණ්ඩු වලටයි ඇමතිවරුන්ට.
1: වැඩක් නැහැ ඇත්තටම. ඒක හදන්න ඕනේ ඔයා.
0: ඔව්. ඔයා මේකට විසඳුම හොයාගමු. ඩීප් ටෙක් සෝලා ගැන මම නිතරම කතා කරන්න යන්නේ ඒ නිසා. ඔයාට පුළුවන් ඔය මාසේ ඒකක 60 ඇතුලේ කොහොමද ඉන්නේ කියලා ප්ලෑන් කරන්න. අනවශ්‍ය විදුලි බුබුලු නිවලා දාන්න.
1: ඔව්, නිකන් තොරන් වගේ දාගෙන ඉන්න පහම තිස්සේ.
0: ඔව්, හැමතැනම හැම ගෙදර ඉන්න හැම වෙලෙම ලයිට් ඔක්කොම දාන්න ඕනේ කියලා නැහැ. ඉන්න තැන විතරක් දැම්ම මැතිනේ. ඩීප් ටෙක් සෝලා 071711711 එක ඔයාලට කෝල් එකක් දීලා ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් එක්ක වැඩ කරපු ඩීප් ටෙක් එක ගැන විශ්වාස කරලා ඔයාලට පුළුවන් කමක් තියෙනවා සෝලා සිස්ටම් එකකට යන්න. එහෙම නැත්නම් වෝටර් පම්ප් එක ගැන කතා කරත් එහෙමයි, හිරු එළියෙන් වැඩ කරන වෝටර් පම්ප් එක දැන් ඔයාලට ගෙදරට ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඉස්සරහට එන්නේ ටිකක් පායන කාලයක්, හොඳට ඉරේලිය වැටෙන කාලයක්. ඉතින් ඔයාගේ විදුලි බිල ඔන්න ඔහොමයි අඩු කරගන්න.
1: තේරුණාද? ළඟට.
0: රයිට්. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි වට සේ ටයර් එක ගැන. සේ ටයර් එක කියලා කිව්වම මේක වර්ග දෙකකින් ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙතනදී ග්‍රිප් X5 කියන ටයර් එක ගැන කියන්නම්, සූම් X5 එක ගැනත් කියන්න පුළුවන්. බයික් එකට, ස්කූටර් එකට, ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මාස 6න් 6ට අවුරුද්දෙන් අවුරුද්දට ටයර් දාන්න ඕනේ නැහැ. ටිකක් එක්ස්ට්‍රා මයිලේජ් එකක් ලැබෙන ලංකා වෙළඳපොලේ තියෙන වැඩිම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ටයර් එක තමයි ඔය සීට් ටයර් එක කියලා කියන්නේ. ඉතින් සීට් දැන් වැඩි දියුණු කරලා තියෙනවා, ලෝකෙත් එක්ක ගලපලා තියෙනවා. දැන් ඔකෙත් තියෙන ත්‍රෙඩින් පැටර්න් එක නිසා එහෙම ටයර් එක ගෙවෙන වේගය හරිම අඩුයි.
1: අය වැස්සට?
0: ඔව් වැස්සට. එහෙම දැන් අපි
1: කියන්නේ දෙයක් නැහැනේ.
0: ඔව් ලිස්සලා යන්නේ නැහැ. හරි හොඳට පාර ග්‍රිප් එක තියාගෙන ස්ටැබිලිටි එක තියාගෙන ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි බෙන්ඩ් එකදී නේ. ඔව් ඉතින් මේක පාවිච්චි කරන දැන් ඔය අර
1: හොඳට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.
0: ඔව් හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක ලෝකේ ඉහළම තාක්ෂණයේ පාවිච්චි කරලා හදපු ටයර් එකක් නිසා තමයි ඒක මතක් කරේ.
1: බය නැතුව හරවන්න පුළුවන් නේ.
0: ඉතින් බයිකේ කන්ට්‍රෝල් එක කියන එක හරි වැදගත් නේ. ඔය රෝද දෙක උඩ ඔය ඔක්කොම නේ කොච්චර
1: බලාපොරොත්තු.
0: හරි ඒ වගේම තමයි මේ පැය
1: ගන්න. ඒක කැපිපෙනන ලුක් එක ගැන කියන්නේ නේ.
0: ස්ටයිලිෂ්. ස්ටයිලිෂ්. අනිවාර්යෙන්. ලස්සන පෙනුමක් තියෙනවා. ඉතින් අර අපි කියන يعني සාමාන්‍ය තරුණ කොල්ලෝ කෙල්ලෝ කැමති ටයර් එකකින් ඉඳන් බයික් එකට ආලෝකයක් ගන්න. ඒ නිසා ඔයාට සියට් ටයර් එක තමයි මම නම් යෝජනා කරන්නේ. රයිනෝ රූෆින් ගැන කියලා ඉන්න රයිනෝ රූෆින් ඔයා දන්නවා ෂීට් එක දැන් ප්‍රීමියර් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක තමයි මාකට් එකට නඳුන්වා දීලා තියෙන්නේ. අනුව දන්නවද ඔය ෂීට් එකේ තියෙන විශේෂත්ව දෙකක්. එකක් තමයි ෂීට් එකේ යටපැත්තේ තියෙන මැටි ලේයර් එක. ඒ මැටි ලේයර් එකෙන් කරන්නේ ෂීට් එක රත් වෙනකොට අවුරශ්මියට
1: ඒකට කූල් එක දෙනවා.
0: කූල් එක දෙනවා. ඒ කියන්නේ රස්නේ කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ උඩ පැත්තේ තියෙන ලේයර් එකක්. ඒකට කියන්නේ ජල විකර්ෂක ආලේපණිය කියලා. ඒ කියන්නේ වතුර ටිකක් වැටිච්ච ගමන් ඒ වතුර ටික ඉක්මනට එතනින් ඉවත් වෙලා යන අර අර නෙළුම් කොලේ කතාව.
1: ඔව්
0: නෙළුම් කොලේකට වතුර ටිකක් වැටෙන ගමන් ඒක රැඳෙන්නේ
1: නැහැ. නෑ නෑ.
0: අන්න ඒ වගේ මේ තාක්ෂණය පාවිච්චි කරලා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක හදලා තියෙන්නේ. ඉතින් අවුරුදු 60කට වැඩි සිය ටයර් එක සියට් කියන නමත් එක්ක බැඳුණු විශ්වාසය. ඒ වාර ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් බාසුන් නැහැ කෙනෙක්ගෙන් වහල ගහන කෙනෙක්ගෙන් කන්ට්‍රැක්ට් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න වාගේ ගෙදරට ගැලපෙන ෂීට් එක මොකද්ද කියලා. අන්න එහෙම උනත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා රයිනෝ රූෆින් ෂීට් එක ගන්න. ඉතින් පෙනුම විතරක් නෙමෙයි දැන් මාකට් එකේ තියෙන අනිත් ඒවාත් එක්ක ගාණෙන් උනත් සංසන්දනය කරාම දීර්ඝ කාලයක් දැන් අර ජල විකර්ෂක ශක්තිය නිසා යාලේපණිය නිසා ෂීට් එකට වතුර වැටෙන්නේ නැහැ කියලා කියන්නේ ෂීට් එක පෙඟිලා දියසෙවල බැඳිලා නේ පාසි බැඳිලා ඒ ෂීට් එකට වෙන්න තියෙන ඩැමේජ් එක අවම කරනවා. ඒ නිසා ඔයාට පුළුවන්කමක් තියෙනවා අනිවාර්යයෙන්ම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගන්න. මේ ඒජන්ට් කෙනෙක් ළඟට යන්න ඔයාට හොඳ ෂීට් එකක් එයා තෝරලා දී ගෙදර පෙනුම ලස්සනට තියාගන්න කැමති ඕනම කෙනෙකුට තමයි සියට් ටයර් එක ගැන කතා කරනකොට අපි කිව්වා වගේ නේද පෙනුම කියන එක හරි වැදගත්. රයිනෝ රූෆින්
1: අපි ගොඩක්ම බලන්න ඉස්සලාම
0: නේ. ලස්සනට බිත්ති ටික බැඳලා ලස්සනට වාගේ ජනෙල් දොරවල් ටික දාලා ඔක්කොම කරලා වහලටත් නේද කාලයක් පවතින ලස්සන පෙනුමක් තියාගන්න නම් මතක් කරන්නේ රයිනෝ රූෆින් ප්‍රීමියර්.

0: குட் மார்னிங் சுபுதாஸ், நான் கட்டாய வினாடி நவையாய் அப்படி அழுத் பயக்கவில்லை. இன்னி
1: மே பய தேதி வாடிக்கையானதே வாழ் குடாக் தீயனோ
0: தீயனோ தீயனோ
1: ஏத்தரிங் மே
0: ஒய் சிந்து ஒய் சிந்து மேதாச சூப்பர் ஹிட் ஆயிடு. மா ஹெமதிஸ்ம கல்பனா கரனே அத்தீனோ சங்க தின கொஹே நதர வெய்த கியல ஏ கேன்னே சங்க தினத் கேன்னே லங்காவட விதரக் சிந்து கரன கினெக் நெவே சங்க ஹெமதிஸ்ம நீது
1: அலுத் தேக் வெனஸ் தேக் கரன
0: ലോകമ ഇന്ന് മ്യൂസിക് വേൾഡ് ആദരേക്കനായിട്ട് ഈ മാകട്ടുകട വിളകുന്ന കെനി ദൈനിസാ കവധാരി ദിവസം ആസന്ന കാമാറ ദിക്കാത്തുള്ള ഇന്ത്യാവിന് അത്ര വേണോ അണിമാറി ഇന്ത്യാവെ ഫാൻസില സംഘവ ലസ്സിക്കാനേ ഹൊന്ന വിധിയുടെ ബാല ഗനി വകയ പേനോ യാ ഗുഡാക്കലാവിടെ ഇന്ത്യത്തേക്ക് സംബന്ധമില്ല സമീപം വിടക്കുന്ന നീസ ഇതിങ് ഏകാരി വട്ടിനോ മുഖത് එනවා යනවා නැත්නම් කාලයක් නේද ෆීල්ඩ් එකේ නියම් පීක් එකේ
1: ඉඳලා එකපාරට එනවා ඊට පස්සේ හොයාගන්නත් නැති වෙලා යනවා
0: ඔව් එහෙමයි අතරේ සංක කියලා කියන්නේ හෙමින් යන හැබැයි
1: හැමදාම යාගේ තැන තියාගන්න
0: ඔව් හරිම හොඳ මේ හදවතක් තියෙන හොඳ මිත්‍රෙක් ඉතින් ලස්සන සින්දුවක අපි මේ පැය පටන් ගත්තා දැන් මේ පැය පටන් ගන්න කොටත් අපි ආයේ FIFA World Cup එක පැත්තට යන්නේ ඊයේ දින්නට පස්සේ මේගොල්ලන්ට හම්බුණා
1: මුද්දා
0: මුද්දා ස්පාඤ්ඤ කණ්ඩායමේ ඔක්කොම ඊයේ මුදු පැලඳුවා. මගේ කතාවක් නෙමෙයි මේකෙන් තේරෙන්නේ. ලෝක කුසල පාපන්දු ශූරතාවලියේ ශූරයන් වෙච්ච ඒ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලබා දෙන සුවිශේෂම තෑගි එක මේ පාර
1: දීලා තියනවා ආය නෑ.
0: පාපන්දු සම්මේලනේ තීරණය කරා ඓතිහාසික තෑග් ගත්තෙන්. ඒ කියන්නේ මේ පාර ලෝක ශූරීන් වෙන කණ්ඩායමට සුප්‍රසිද්ධ රන් කුසලානයට අමතරව අමරිකානු NBA තරගාවලියේ අර දෙනවා වගේ කියන්නේ ලක්ෂරි ලුක් එකක් තියෙන ශූරතා මුදුවක් දෙනවා.
1: චැම්පියන්ෂිප් රින් එකක්.
0: ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මේ වගේ සම්මානයක් දෙන පළවෙනි අවස්ථාව මේක. ඉතින් දැන් ඊයේ අමරිකාවේ නිව්ජර්සි වල මේක පැවැත්තුනේ නිව්යෝක් වල. එතකොට මේක දිනපු අයට මේ අමරිකා පොරුතිය ක්‍රීඩා ශේස්ත්‍රී විශේෂයෙන්ම NBA බාස්කට්බෝල් ඒවගේම NFL අමරිකානු පාපන්දු සහ මේජර් ලීග් බේස්බෝල් තරගාවලි වල ජයග්‍රහකයන්ට මේක දෙනවා. මේක අර සංකේතයක් විදිහට දෙන එක. ඉතින් කාලෙකින්නම් මේක වෙන දෙයක්. හැබැයි මේ පාර ලෝක කුසලාන සත්කාරකත්වයේ දරන්නේ අමරිකාව. ඒවගේම අමරිකාව ඇතුළු කලාපයට හිමි වෙනවා මේ කියන ඒගොල්ලන්ගේ සංස්කෘතියට අනුව මේක කරන්න. ඉතින් අන්න ඒ නිසා තමයි මේක මේ විදිය තෑග්ගකින් මේ පාර දෙන්න තීරණය කළා තියෙන්නේ.
1: ඉතින් යනුව තරගාවලිය පැවැත්වෙන 2026 අවුරුද්දේ ගැන මේ අවුරුද්දේ නිකන් අර මතක් වෙන්න සිහිවටනයක් විදිහට
0: මුදු 30ක් මුදු 30ක් ලෝක ශූරතාවය දිනාගත්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හම්බ
1: වෙනවා.
0: ඉතින් හරි වටිනවා. මුද්දක් දැන් යමාල්ට මුද්දක් දැන් ඒ වුණාට මං කියන්නේ අනුශූරෙන්ටත් මොනවා හරි අඩුව තරම කරාබු ජෝටුව මොනවා හරි දෙන්න ඒගොල්ලන්ට එතරම් මුද්ද දීපේක අසාදා
1: අපිට බැරිද ඒගොල්ලන්ට එහෙම
0: අපිට මුත්කන් බෑන්නගේ අපි වගේ රටකට මේ ෆුට්බෝල් ගහ ගන්නත්
1: දෙනවා අපිට බැරිද නිකන් කරාබු ටිකක් ගන්න කුරිය කරලා යවන්න
0: පුළුවන් දැන් ඔය මගේ යාළු මිත්‍රයෝ ඉන්නවා ඔය රත්තරන් නිෂ්පාදනයේ සම්බන්ධයි ඒගොල්ලන්ගේ ටාගට් එක තියෙන්නේ කවදා හරි දවසක චීන කාන්තාවකගේ කන් දෙකට කරාබු දෙකක් දාන දවස. චීනයේ ගොඩක් අර කරාබු දාන්නේ නැහැ නේ. රනින් කවදා හරි දවසක චීන කාන්තාව තීරණය කරොත් රත්තරන් දාන්න. එදාට අන්නේ මාකට් එක අල්ලගන්න රත්තරන් නිෂ්පාදකයා ගොඩ.
1: ගොඩේ ගොඩ.
0: හා දැන් ඉන්දියාව මේක සාමාන්‍යයෙන් කරගෙන යන නිසා ඉන්දියාව තමයි වැඩිම ඉල්ලුමක් තියෙන රට. වැඩිම රත්තරන් පරිභෝජනයක් තියෙන රට. ඉතින් චීනෙත් මේ වැඩේට ආවොත් ෆයිට් එකට ආවොත් අන්න ඒකේ ඒ මේ ඉල්ලුමට අපිට සරලන්න පුළුවන් කමක් ලැබුණොත් වැඩේ ගොඩ.
1: හරි.
0: මට මගේ යාළුවා කිව්වේ කවදා හරි අපි චීන ගෑනු කෙනෙකුට කරාබු ජෝඩුව වික්ක දවසර තමයි අපේ කම්පැනි එක ගොඩ
1: යන්නේ. ඒක හන්ස හීනෙ නුත් දකින්න ඇදනේ.
0: ඔයගොල්ලෝ හැමදාම එහෙනම් චීනෙමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ
1: කරාබු තදයි ඉන්නේ.
0: ටොප් බෝඩ් එක මැනේජ්මන්ට් එක නිතරම චීන යනවා. කොහොම හරි කරාබු ජෝඩුවක් ඉක්උනාට. උදේ 8:00 විනාඩි 13යි වෙලාව.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
4: මම කිරිගේ බුණ්‍යය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ යාමට
5: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
6: Evening drive with Chamit and Charu.
1: සම අනුග්‍රහය.
7: මම නම් දැන් මාරම රිලැක්ස්.
8: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: රිටන් කියන ඒවා දෙන්න ඕනේ ආයි නොහිතන වෙලාවක.
1: හිතා ගන්න බැරි විදිහට.
0: ඔව්. මගේ නම් එහෙම එකක් තමයි තියෙන්නේ. කවුරුහරි මට බැන්නොත්, මට පහර දුන්නොත් මම රිටර්න් එක දෙන්න ඉක්මන් වෙන්නේ නැහැ. හරි වෙලා වෙනකන් ඉන්නවා.
1: ඔයත් එක බයයි යන්නේ
0: මට. මට ඊට අවුරුදු 6කට විතර කලින් මගේ යාළුවෙක්ගේ වෙඩින් මෙහිකදී හම්බුණා අපේ නෑදෑ වෙන පුංචි කෙනෙක්. ඉතින් පුංචි කෙනෙක් යා මට ඒ වෙඩින් එක වෙලාවේ අර එතෙන්දි හම්බෙලා ඉතින් ආපුතා කොහොමද මේ යාළුවගේ වෙඩින් එකට ආවද ඔහොම කියලා ඔක්කොම කළා. අර යන්න ලෑස්ති වෙනකොට එහෙම මට ළඟට ඇවිල්ලා කියලා ගියා, ඊළඟට ඔයා. මට ඊයේ පුංචිව මලගෙදර
1: හම්බුණා.
0: මම ඉතින් මලගෙදර අර බොඩි එකට ඔක්කොටම මේ ගෞරව කළා. යාළුවට එහෙම කතා කළා, මං එනකොට මෙන්න ඉන්නවා පුංචි. මං ළඟට ගිහින් ඊළඟට ඔයා. අන්න එහෙමයි අපි රිටර්න් දෙන්න.
1: එතියාගේ මූණේ වෙලාවක මං හරි ආසයි ඔයාගේ මූණ පොඩ්ඩක්
0: එන්න. නෑ අහෝ මොකක් ඒ කිව්වේ? මං කෝ ඊළඟට ඔයා.
1: ඒ තේරුණාද?
0: තේරුණා. තේරුණ නෑ වගේ හිතා.
1: ඊට ආසයි ඉන්නවෙත්.
0: ඔව් දැන් ඉතින් පපුව ගහගෙන ඇත්තේ. අපෝ අරු කියලා ගියා අරුගේ කටේ හැටි දන්නවනේ එහෙම.
1: කිව්වත් ඉතින් දෙයක් අනිවාර්යෙන්ම වෙනවා.
0: මිනිස්සුන්ට නේද? මේ එහෙම රිද්දනේ හොඳ නෑ. මේක වැරදි මේ මෙව්ව එක. ඒ වුණාට ඉතින් අපිත් මිනිස්සුනේ.
1: අපිට අත්‍රිදනානේ නේ.
0: දැන් ආයතන වල එහෙම වැඩ කරනකොට අපිට හිතරිදෙන තැන් ඉන්නේ නැද්ද?
1: එනවා අනිවාර්යයෙන්ම.
0: පවුල පැත්තකින් දියන එළියට ඇවිල්ලා ඔෆිස් වල වැඩ කරනකොට කී දෙනෙක්ගෙන් අපි නේද? එක එක නරක විදිය දෝෂාරෝපණ වලට ලක් වෙනවා.
1: තාඩන පීඩන වලට ලක් වෙනවද?
0: කැපිලි කෙටිලි. ඔය එහෙම නැති ඔෆිස් එකක් ගැන එහෙම හීනයක් තියනවා නම් ඔයාට. ඒක ලංකාවේ ඔෆිස් එකක් වෙන්න බෑ. ලංකාවේ නම් එහෙම ඔෆිස් නෑ මං.
1: නෑ නේ.
0: හැබැයි මෙහෙමයි සමහර ආයතන තියෙනවා වැඩ කරන්න ඉතාම සුහදශීලී පරිසරයක් තියෙන කලමනාකාරීත්වයේ වුණත් ඉතාම මානුෂීය නේද? දැන් පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් වුණත් සමහර ආයතනවල ඉන්නවා ඒ ආයතනේ ඔක්කොම නිකන් පවුලේයි වගේ ඇවිල්ලා උදව් කරනවා
1: එකතු වෙලා.
0: එහෙම ඉන්න තැන් තියෙනවා. හරි ඔයා හොයන්නේ නේද සුවපහසු එහෙම නැත්නම් මානසික වශයෙන් ඔයාට සුවයක් දෙන වටපිටාවක් නම් ජොබ් එක කරන්න. අපේ යෝජනාව මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්.
1: ඔව් මොකද දැන් ගොඩක් කට්ටිය දැන් වැඩට යනවා කියලා කිව්වම අයියෝ යන්න බෑනේ නිවාඩුවක්වත්. එහෙම හිතෙන්නේ නැතුව හැමදාම වැඩට එන්න පුළුවන් තැනක් නම් ඔයාට තියෙන්නේ. අන්න හරි නියම තැනක් ඒක. ඒ වගේ තැනක් තමයි මේ
0: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. ලංකාවම දන්නේ ඩෝම මැෂින් එක ලංකාවට ගෙන්නපු. ඒ වගේම තවත් යන්ත්‍රෝපකරණ ගන්නාවක් අපේ මාකට් එකට විශේෂම කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට හඳුන්වා දීපු ආයතනය. ඉතින් දැන් මෙතනට මේ දවස්වල ගන්නවා රැකියා අභ්‍යර්ථු කීපයක් තියෙනවා. මොනක්ද?
1: එතකොට තියෙනවා බාකෝඩ් ලේබල්, ඒ වගේම පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද තමයි මේ කටිව ගන්නේ.
0: හරි. එතකොට ඔයාට ඕනේ නම් කාර්මික ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලවි සහායකිය විදියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය කියන ඕනම විදියට මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මං ෆෝන් නම්බර් එක මතක් කරන්න ඕනේ. මෙන්න මේ නම්බර් එකට තමයි ආගේ CV එක යවන්න ඕනේ.
1: 0767 760 909. අයමත් කියන්නද? 0767 760 909. කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්, CV එක යවන්නත් පුළුවන් නේ?
0: ඔව්. ඉතින් ඔයා හොයන ජොබ් එක එතනම ලැබෙන්න ඕනේ. මොකද මෙතන හොඳ තැනක්, ඇත්තටම හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවා, හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් එහෙම තැනක වැඩ කරන්න ලැබෙනවා කියන එක වාසනාව. යෝගයෙන් හොඳට ගෙවනවා, හොඳ පඩියක්, හොඳ දීමනා නේද, සියල්ල එක තමයි මේ පරිසරය වඩ තියෙනවා කියලා මතක් කරන්න වෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ අපි මේ සින්දුර යන කලින් විජය නිෂ්පාදන පෙළාතරේ තියෙන විජය කුළුබඩු වලින් එහාට ගිහිල්ලා තව තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. කුරක්කන් පිටි, ඊට පස්සේ උඳු පිටි, ඊට පස්සේ ඉදියාප්ප පිටි, තව මොනවද, විජය පාපඩක්, විජය ලුණු, තේ, කෝපි,
1: නැති දෙයක් නෑ.
0: ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිෂ්පාදන.

0: உதயட்டாய் வினாடி திஸ் பாய்
1: விழாவு ஒப்ப வைத்த கிண ஆவே සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකන Radio ITN
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න

0: ගමේ ඉන්න එහෙම නැත්තම් රටක ඉන්න දරුණුම පාතාල හෝ නේද නොසන්ඩාල දාමරික වැඩ ඒ වගේ චරිතයක් මැරුණට පස්සේ පාසිකූලයේ දෙන වෙලාව එහෙම අහලා තිනවනේ නේද ගුණකතනි ලෝකෙ හිටපු හොඳම මනුස්සයා නේද මේ මැරලා ඉන්නේ කියලා
1: තමයි කියන්නේ
0: ඒ වගේ කතා ගොඩාක් ඇහෙනවනේ සාමාන්‍ය දැන් මම මැරුණොත් මන් දන්නේ නැහැ මගේ ගුණකතන
1: මම දෙනවා කොහොමද දන්නවද
0: ඔයා මහිරන් මේ දින කීපය තුලේ මාව අධ්‍යයනය කළා කියන ටිකනේ සාමාන්‍යයෙන් ඕනම එහෙම දරුණු මිනිස්සෙක් ඇතුලේ හොඳ මිනිස්සෙක් ඉන්න පුළුවන්. එයා එහෙම දරුණු උනේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ.
1: නොදන්න පැතිකඩ.
0: ඔව්. එතකොට දැන් ඔය සෙලෙන්ස්කි කියලා කියන්නේ යුක්‍රේනයේ ජනාධිපතිවරයා. සෙලෙන්ස්කි කියලා කියන්නේ හරි දරුණු එහෙම නැත්තම් නායයට අහන්නේ නැති. සමහර තැනක හරි මෝඩ සමහරුන්ගේ විචාරයන්ට අනුව මෙයාව ඔන්න ඔහොම හැඳින්නුවා. මේ මේ මේ මේ මිනිහාගේ තියෙන මේ හිතුවක්කාරකම හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් උනත් ළඟින් තියාගෙන හිටියා සමහර තැන්වල තරවටු කළා. කිව්වා පුටින් එක්ක ෆයිට් එක යම් මට්ටමකට ටිකක් දරුණු වෙනකොට සමහර කන්ට්‍රෝල් කිරීම කරන්න උත්සාහ කළා ට්‍රම්ප්. නමුත් ඒවත් ඇහුවේ නැහැ. නේ මහා අමුතු ජාතියේ මේ ජනාධිපතිවරයෙක්නේ සෙලෙන්ස්කි. හැබැයි කොහොම නමුත් යුක්‍රේන ජනාධිපතිවරයා එයා මේ කරගෙන යන වැඩසටහන සම්බන්ධව හිටියේ හොඳ ආත්ම විශ්වාසයකින්. රුසියාවට සෙකන්ඩ් වෙන්නේ නැහැ අපි. ගැහුවොත් ගහනවා කුඩු වෙන්න. හරි? ඒ වගේ තැනක හිටියේ. දැන් ඔයා දන්නවද? යුද්ධයක ඉන්න ගමන් සාම ත්‍යාගයක් සඳහා මෙයාගේ නම යෝජනා වෙනවා. මහාචාර්ය ඩැග් ඔස්ටයින් කියන මේ යුක්‍රේනයේ කවුද යුක්‍රේනයේ කවුරු හරි මේ කෙනෙක්. හරි? ඔව්. එයා මෙයාගේ නම යෝජනා කළා මොකේටද දන්නවද මේ නොබෙල් සාම ත්‍යාගයේ වෙනුවෙන් වසරේ 2026 වසරේ හරි සාම ත්‍යාගයට ඒක දෙන්න ඕනේ මේ අපේ ඔය සෙලෙන්ස්කි සර්ට
1: ඔව් කාටවත් දෙන්න බෑ එයා තමයි ඒකට සුදුසුම පුද්ගලයා විදිහට තමයි කියලා දෙන්නේ
0: ඔව් එයා කිව්වා යුද්ධයක් එනකොට ඒකට ප්‍රතිරෝධය දක්වමින් යුරෝපයේ පුරා සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ මෙයා කාට හරි හිතෙන්න පුළුවන් යුද්ධයකට යුද්ධයකින් ඇටෑක් කරලා දිනා ගන්න දෙයක් නැහැ කියලා. නැහැ. යුද්ධයක් කෙනෙකුට ඒකට යටත් වුණා නම් හැමදාම අපිට ඉන්න සිද්ධ වෙන්නේ යටත් නේද?
1: යටත් වෙලාම තමයි.
0: ඒ කියන්නේ වහල් මානසිකත්වේ. මෙයා නිසා තමයි මෙයා මේ යුද්ධය අල්ලගෙන

0: ඇෂ්තුවට ගිහිල්ල එදනින් පස්සේ අර නිර්දේශන අම්මල තියෙන ෆිල්ටර් කරලා ගන්නවා කර ඇතිනේ. ඉතින් එහෙම තැනක තියෙනවා කියලායි ආරංචි මාර්ග කියන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාවත් මේකට යෝජනා වෙනවා. තව පැත්තෙන් ගත්තම දැන් සෙලෙන්ස්කි ඉන්නවා. ඉතින් මේකට අඩුපාඩුවකට තියෙන්නේ බෙන්ජමින් නෙතන්‍යාහු තාවන.
1: හරියටම
0: දැන් බැලුවම දෙයනේ යුද්ධ කරපු මිනිස්සුමනේ සාමයට තෑගි ගන්න.
1: එතන අපිට මොකුත්ම නැහැ.
0: මේවට මැදිහත් වෙච්ච එහෙම නැත්නම් සාමය සඳහාම නේද? හිටපු සාමකාමී වටපිටාවක් රටකට දීපු ලෝකයට දෙන්න උත්සාහ කරපු මිනිස්සුන්ට මේවැ මොකුත් නැද්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. එහෙම තමයි ඉතින්. නේ?
1: මේ ලෝකේ හැදලා තියෙන්නේ එහෙම තමයි.
0: ඔව් දැන් ඔෆිස් වල හොඳටම වැඩ කරන මිනිස්සු ඇනිමේ නේ කාර්යක්ෂමව සේවය කැට හිමි සම්මාන ගන්න. බෙස්ට් එම්ප්ලොයි කියන වෝඩ් එක හම්බෙන්නේ හොඳටම වැඩ කරන මනුස්සයන් නෙවෙයි හොඳටම කේලම් කියලා අවුල ලොක්කට ඒ අවශ්‍ය කරන නේද
1: කේලාන්ටික පටවල
0: අනිත් අයට කැපිලි කෙටලි දාලා එහෙම ඉන්න කෙනා තමයි
1: කියලා කිව්වම හරියට හරි
0: යන්නේ වගේ එකක් මේක ලෝකයේ අවුලව මිනිස්සු දැන් සාමයේ සඳහා නිර්දේශ වෙලා තියෙනවා කියලා මේ සම්බන්ධ විචාරකයෝ තව පැත්තකින් දෝෂාරෝපණය කරනවා. මේ අපේ අදහස් නෙමෙයි. අපි කියන්නේ මේ ලෝකේ අන්න එහෙමත් බලනවා.
1: දැන් මේක දිගට කටේ අවුලවන පටන් ගනින්ද නැද්ද?
0: කියන්න බෑ දැන් මේ තුන් දෙනා මේකට ඇවිලෙන්නත් ඉඩ තියෙනවා. තමුස කොහොමද ගන්නේ මට මේක නේ?
1: ඔව් එතන යුද්ධයක් ඇති වෙන්නත් පුළුවන්.
0: බලමු කොහොමද මොකද වෙන්නේ කියලා නෙතන්‍යාහු තාම මේකත් මේක ඇතුලේ නැහැ. එයාවනම් හරියට හරි ඕකට ඇවිල්ලා කිම් ජෝන් උන් උතුරු කොරියානු නායකයෙක් එන්න ඕනේ.
1: අන්නලාලේ.
0: 8 විනාඩි 42 වෙලාව මේ පැයදිත් මතක් කරන්න ඕනේ වාට පැල්වත්ත කිරිවිදුරුක රස බලනකොට මතක තියාගන්න ලංකාවේ අපේ කිරිගොවීන් 30,000ක් විතර සම්බන්ධ කරගෙන එයාගේ ජීවිතේ නේද හොඳ තැනකට අරගෙන යන ගමන් තමයි පැල්වත්ත නිෂ්පාදන ආයතනය හොඳ ප්‍රොඩක්ට් එකක් අපේ මාකට් එකට දෙන්නේ.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: 8 විනාඩි 50යි
3: වෙලාව යන ඉක්මන.
2: ඔව්. ඔක්සිජන් නැතුව වැඩ කරන අවුරුදු 100 ගාණක් යන ප්ලාස්ටික් දිරාපත් වීමේ ක්‍රියාවලිය ගැන මට ලිපියක් හම් වෙනවා. දැන් ඔයා මේ මෙහෙම කිව්ව ගමන් හිතයි ප්ලාස්ටික් අයෝ පොලිතින් මේවා මේ මාර ටොපික්ද ලංකාවේ අපිට තමයි මේවා මාතෘකා. පිටරටවල කිසි ප්‍රශ්නයක් නැහැ නේ. පිටරටවල ප්‍රශ්නයක් නැත්තේ ඒවට ඒවා බැහැර කිරීම සඳහා යම් කිසි
3: ක්‍රමවේදයන් තියෙනවා.
2: දැන් අපිට ප්ලාස්ටික් අපි කෑම එක මේ උතාගෙන එන ලංච් ෂීට් එක ප්‍රශ්නයක් නේ. ලොකු ප්‍රශ්නයක්. ඩෙංගු මදුරුවල් අපිට ලොකු ප්‍රශ්නයක්. මර පොඩි සතා අපිට මුළු අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා තියෙන. ඒ වගේ තමයි. ඉතින් ප්ලාස්ටික් සහ පොලිතින් කියන්නේ අද ලෝකයේ තියෙන ලොකුම පිළිකාවක්. ඉතින් ඒ නිසා මේ ප්ලාස්ටික් සහ පොලිතින් දිරාපත් කරන්න පුළුවන් දිලීරයක් සම්බන්ධව නවතම සොයාගැනීමක් තියෙනවා ඇමරිකාව පැත්තෙන්. ඊළඟ පැයේදී අපි ඒ ගැන කතා කරමු.
3: දැම්ම කියන්නේ.
2: විනාඩි 51යි. ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. ගෙදර විදුලි බිල සම්බන්ධ තියෙන ලොකුම ප්‍රශ්නෙට හොඳම විසඳුම දැන් සෝලා පද්ධතියට යන එක. දැන් ඔයාගෙත් ඇති යාළු අහන අයනයි ගෙවල්වල සෝලා. එහෙම යනකොට කියනවා ඔය සෝලා එක මේ පොඩ්ඩක් ඕෆ් කරන්න ගවර්න්මන්ට් එකෙන් කියලා තියෙනවා දවස් 3 ඉඳලා ඕෆ් කරන්න කියලා. අර සමහරලාට අර මේ ජාතික පද්ධතියට ලෝඩ් එක වැඩි වෙනවනේ. දැන් ඒ වගේ වෙලාවට අපි ඒක ඕෆ් කරලා සපෝට් එක දෙනවා. එතකොට අපි ජනනය කරගන්න විදුලි ඒකක ආයි රජයට දෙනවා. ඒ කියන්නේ විදුලි බල මේ ආයතන වලට දෙනවා. ජාතික පද්ධතියට එහෙමත් තියෙනවා. ඒ කොමුණත් ඉතින් සෝලා පද්ධතියක අවශ්‍යතාවය වෙනුවෙන් ඔයාලට කෝල් එකක් දෙන්න තියෙන එකම හොඳම තැන තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ 071 711 711. මේගොල්ලෝ අනු ගොඩක් කලාවට ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් එක වැඩ කරනවා. ඒ කියන්නේ රජ ආයතන, ඊට පස්සේ පෞද්ගලික ආයතන, ගොඩක් කර්මාන්ත ශාලා, ලොකු ලයිට් බිලක් එන ඕනම තැනකට සෝලා එකක් කියලා කියන්නේ නිකන් ලොතරැයියක් ඇදුනා
3: වගේ තමයි.
2: මොකද මාසෙට යන වියදම සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඩීප් ටෙක් කියලා කියන්නේ එහෙම ආයතන ගොඩක් එක වැඩ කරන තැනක්. දැන් කෘෂිකාර්මික ශේත්‍රය දැන් ගොඩක් ලොකු වතු එහෙම තියලා ඉන්නවා. ඒගොල්ලන්ගේ වගාවන් වලට වතුර ටික දාන්න ගියාම අර විදුලි මෝටරය, يعني විදුලි මොකක්ද කියන්නේ වෝටර් පම්ප් එක, ඒකෙන් දාලා ඒත් කරන් බිලට තමයි ලොකු අවුලක්
3: වෙන්නේ.
2: ඉතින් ඒ නිසා එහෙම වුනේ නැහැ. ඔයාලට පුළුවන්කමක් තියනවා නම් මේ සෝලා වෝටර් පම්ප් එකට උනත් යන්න පුළුවන්. 071 711 711 කියන නම්බර එකට තමයි කතා කරන්න ඕනේ.
3: එතකොට ඉතින් මාස අන්තිමට බිල දැකලා පොපේ අමාරු එහෙම හදාගන්න දෙයක්
2: නැහැ. ඔව්. ඉතින් ඔයාලට ඒ පැත්තෙන් මතක් කරනවා වගේම ඊළඟට මතක් කරනවා ගෘහණියන්ට රසට කැම ටික හදනවා ඔයාලට විජය නිෂ්පාදන ගැන. ඔයා ගෙදර උයනවා මොනවද රසට මුයන්න පුළුවන්?
3: මට හොඳට යන්න පුළුවන් චිකන්.
2: චිකන් කරියක් සාදා ගන්න
3: අන්න එපා. ඒක මම පස්සේ කියන්න.
2: කාපු අයගෙන් තහන්න ඕනේ කොහොමද චිකන් කරි. සමහර ඉන්න උයන්න කලින් නම කියන්නේ. නම කියන්නේ උයලා ඉවරනාට
3: පස්සේ. ඉවරනාට පස්සේ තමයි ඒකේ හරි නම ගන්න පුළුවන්.
2: ඒ කියන්නේ ආප්ප හදන කියලා රොටි හැම හැදෙනවා සමහරලා.
3: වණ්ඩුව අපත් හදනවස්ථා තියෙනවා.
2: රයිට්. අන්න ඒ වගේ ඔයා රසට කැම ටික හදා ගන්නකොට ඔයාගේ දැනුම, ඔයාගේ අත්ගුණේ ඔක්කොම වගේම තමයි. ඕකට එකතු කරන කුළුබඩු නිෂ්පාදනයේ තියෙන වටිනාකම. සියර්සියක් ස්වභාවික නේද? මිරිස් කුරු ටික, කා ටික, ගම්මිරිස් ටික, තුන පහ ටික. මේ ටිකෙන් තමයි ඔයාගේ කැම එක රස කරන්නේ.
3: එතකොට ඉතින් ඔය විවිධ රසකාරක එකතු කරලා නිකන් අමුතුවෙන් රස කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ.
2: දැන් අර කිව්වේ ලංකාවේ කැම වලට ලෝකෙ පිළිගත්ත ලෝකෙ අපි අර දැවැන්ත චරිත විදියට දැකපු අයගේ තියෙන නේද? හොඳ කමෙන්ට් එක.
3: ඒ කියුවේ අපි කුළුබඩු ගැන තමයි.
2: ලංකාවේ කුළුබඩු වලට තියෙන පිළිගැනීම. ඒ විචේ නිෂ්පාදනය ගැන මතක් කරේ 8 විනාඩි 54යි. අපි මේ පෑයෙන් යනවා ඊළඟ පෑයට.

0: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබටෙල්නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: වෙලාව පෙරවරු 9යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ මෙහෙයුමකදී. නවගමුව පොලිස් වසමේ කොරොතොට ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සිදු වූයේ පසුගියදා සෙවනදා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඝාතනය සිදු කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ඊයේ සවස මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අපරාධය සිදු කිරීමට යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා රණාල සහ පල්ලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 21 සහ 29 යන වයස්වල පසුවන බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පේරු රාජ්‍යයේ සිදු වූ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජුනින් උපාකා ප්‍රදේශයේ අටගත් භූකම්පනවල ප්‍රබලත්වයේ රිට පරිමාණ 1.5.1ක් සහ 3.7ක් ලෙස සටහන් ඇති බවයි එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ. පේරු සිවිල් ආරක්ෂක ප්‍රධානියා සඳහන් කළේ පේරු අගනුවර වන ලීමා නගරයේ සිට කිලෝමීටර 300ක් පමණ නැගෙනහිර පිහිට ඇති කඳුකර ප්‍රදේශයක මෙම භූකම්පන හටගෙන ඇති බවයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සිරුවෙන් ලක්ක

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: අපේ අම්මා ගෙදරවද

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: රෝවි සතලතුරෙන්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රෝෆින් ෂීට්. රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රෝෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: නවයයි විනාඩි 22යි. දවසට පැය භාගයක්
1: නිදාගන්න.
0: නෑ නිදාගන්න නෙමෙයි. නින්ද නෙමෙයි සදාතනික නින්දට වැටෙනවා මේ මේ මේ කියන දේ මගහැරියොත්. දවසට පැය භාගයක් ඕගලන්ට පුළුවන් ද ඕගලන්ගේ පරිසරයේ වටපිටාවේ තියෙන අවදානම් ටික කළමනාකරණය කරන්න. මේ වෙලාවේ කතා කරන්නේ ඩෙන්ගු ගැන. පහුගිය මාස කීපේ ලංකාව පුරාම විවිධ පළාත්වලින් ඩෙන්ගු රෝගීන් 70,000ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 48යි. ඉතින් අර කොවිඩ් කාලේ දවසින් දවස මරණ ගයිනවා වගේ මේ දවස්වල ඩෙන්ගු රෝගීන් මෙච්චරයි, මරණ මෙච්චරයි, වාට්ටු පිරීලා, PHI එනවා, එතකොට බල්ලා ලිහිනවා, ගේට්ටු වහනවා, නෑදෑ ගවල්වල යනවා, පුළුවන් නම් කීයක් හරි දීලා ෂේප් වෙනවා, නඩු දානවා, දඩේ 5000යි, ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේක විසඳ ගන්න ඕනේ. දිස්ත්‍රික්ක ගණනාවක් විශේෂයෙන්ම මහනුවර යාපනයේ මඩකලපුව ගාල්ල උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන ඒවා අතරට තව තියෙනවා කළුතර කොළඹ ගම්පහ. ඉතින් මේ මේ මේ අධ්‍යවදානම් කලාප 60ක් මහල් නිවාස සංකීර්ණ නාගරික ජනාවාස ඒ වගේ නිසි කානු පද්ධති නැති අර්ධ නාගරික ප්‍රදේශවල මේ කියන තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන්
1: මැයි මාසයට වඩා ජූනි මාසේ ඩෙංගු රෝගීන් වැඩි.
0: දැන් ඔයාගේ ওই gedara fridge එකේ අර වතුර රැඳෙන තැනක් තියෙනවනේ. ඒක ගැන ඔයා දන්නවද? ඔයාට සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් දැනගන්න ඕනේ. එහෙම පොඩ්ඩක් වතුර රැඳෙන තැන තියෙනවා. සිංක් එකේ වතුර යන තැනට ඔයා ලුණු ටිකක් දානවා. ලුණු ටිකක් දාලා ඒකේ වතුර වැටිලා වැටිලා වතුර පිරුණම ඒ ලුණු වල තියෙන මෙව්ව එක මෙව්ව වෙලා හරිද? ටික කාලයක් ගියාම ඒක ඒක
1: මෙව්ව වෙනවා.
0: මෙව්ව වෙනවා. ඊට පස්සේ ඩෙංගු මදුරුවා මෙව්ව වුණාම
1: අපිට මෙව්ව වෙනවා.
0: අපිට ඊට පස්සේ වටේ ඉන්න අය ඌව වෙනවා. ඕකයි වෙන්නේ. හරිද? නෑ මං කියන්නේ ඔය ලුණු දාන කතාව එච්චර සාර්ථක නෑ. ලුණු දානවා කියලා ඉතින් කොහොමද ලුණු පැකට්
1: හතරක්
0: ලුණු අද දැම්ම කියලා තව සතියකින් දානකොට ඒක දන්නවනේ ලුණු ඒක ලවණතාවය වැඩිලා බ්ලා බ්ලා වෙලා මෙව්ව වෙලා ඒ ප්‍රශ්න ටික ඒක ඒක විසඳෙන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා නිකන් తాවකාලික දවස් දෙකකට විතර ඇති.
1: එහෙනම් බොරු වැඩ කරන්න එපා.
0: ඔව් දවස් දෙකෙන් දෙකට ලුණු දාන්න. දානකොට විජය ලුණු දාන්න. විජය ලුණු තියෙන්නේ ඩෙංගු මදුරුවන්ට දාන්න
1: නෙවෙයි.
0: කෑම ටික රස කරගන්නනි. නිරපරාදි නිකන් අර කඩෙන් ගේන ලුණු පැකට් එක මදුරුව බෝයිට තැංගලට හලන්නයි.
1: මදුරුවට වැඩකුත් නෑ අපිට වැඩකුත්
0: නෑ. හරි. ඒක හරියන්නේ නෙමෙයි. මේ විජය ලුණු ගැන කියන්න ඕනේ ප්‍රමිතියන යුතු ලුණු. හරි. ඊට පස්සේ මතක් කරන්න ඕනේ මේලාවේ රයිනෝ රූෆින් වාගේ ගෙදර වහල ගැන. ඉතින් වහලේ ප්‍රමිතිය ලස්සන පෙනුම ඔය ඔක්කොම හිතන්න ඕනේ ගාන හිතන්න ඕනේ. කල් පැවත්ම. රයිට් එහෙනම් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. මේකේ මං කිව්වා උදේ ලේයර් දෙකක් තියෙනවා. එකක් යට පැත්තේ තියෙන මොනවද?
1: මැටි.
0: මැටි. මැටි ලේයර් එක. මේක ලස්සන පෙනුමක් දෙනවා වගේම ෂීට් එකේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරලා තමයි ගියේ ඇතුළට දෙන්නේ. එතකොට බාහිර පැත්තෙන් තියෙනවා මේ ජල විකර්ෂක මෙව්ව
1: එකක්.
0: හරි. ජල විකර්ෂක ආලේපනේ. ඒකෙන් කරන්නේ ෂීට් එකට වැටෙන වතුර ටික ඉක්මනට ඉවත් කරලා ෂීට් එකට නැවුම් ලස්සන පෙනුමක්. මොකද දියසෙවල බැඳිලා පාසි බැඳිලා ඒ දුර් වර්ණ වෙලා කැත වෙලා ජරා වෙලා නිෂ්පාදන කරල ගොඩක් තියෙනවා. ක්‍රිමිරාජ නිෂ්පාදන බඩේ අමාරු හැදුනම
1: ඔයා නිතරම කියනවා නේද
0: බඩ රිදෙනවා කියලා. ඒ ඇවිල්ලා මේ ආරහයි කලින් දවසේ හවසට පොඩ්ඩක් යාළුවෝ හම්බුණා. ඒ පොඩ්ඩ නිකන් බඩේ
1: ගියා.
0: දැන් බලන්න ඔයාට මේ ඔය ක්‍රිමිරාජ කරල් සහ ගුලි කියලා කියන්නේ මේ කාලෙක ඉඳලා අපි දන්න ලදරු පණු රෝග සඳහා සහ පොඩි බඩේ අපහසුතාව වලට හරියලම හරියන විසඳුම. ඉතින් දැන් ක්‍රිමිරාජ ගෙන්න ගන්නව නම් එහෙම කෝල් කරලා මෙන්න මේ නම්බර එකට
1: 0152 853 889 තමයි ඔයා කතා කරන්න ඕනේ. මම ආයෙත් පරක් මතක් කරන්නම්. 0152 853 889.
0: ඉතින් ක්‍රිමිරාජ නිවසේ ගෙනව තවත් නිෂ්පාදන ගොඩාක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. ඉතින් ඔය කියන ඕනම දේවල් ඕනම දෙයක් ඔයාට ගන්න පුළුවන්
1: කමක් ඕනම ලෙඩකට.
0: ලෙඩක් නම් ඉතින් ක්‍රිමිරාජ හැම දෙයක්ම තියෙනවා. හන්දි තෛලය, මුඛ ශෝධනය, ඊට පස්සේ හිසකෙස් ගැලවිලා යනවා නම්, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් නම්, ගෑස් නම්, සෙම් ප්‍රතිශාවන උන්න නම් තියෙනවා පේයාව. ඉතින් ඔයගේ ගොඩාක් තියෙන නිසා වඩ ප්‍රශ්නයක් නෑ. මොකද මේක ප්‍රමිති සහතික සියල්ල එක්ක නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එක.
1: එහෙනම් පාවිච්චි කරන්න බය වෙන්න ඕනෙත් නෑ.
0: 9:26

0: good morning adai name ayvin aditi hi
1: vilav obaveta gena aave mahajana hisapana dukirulai adasiya wasak pura jatiya vishwasaya debu lotarai nove kirula mahajana sampada den satiye dina hatema mahajana sampada ratatama sampada
2: iye gatta ticket ge vasanavanta angatige balanna sudanam wenne ජාතික ලොතරැයි මණ්ඩලය වාව හැමදාමත් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා. ඉතින් ඊයවා ගත්තා මුලින්ම බලමු සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ධනු ලග්නයත් එක්ක ජයග්‍රහය අංක ටික මතක් කරා නම් 10 24 61. ඊට පස්සේ ජය ලොතරැයි ගත්තා නම් S අක්ෂරයත් එක්ක අංක 3 අංක 9 අංක 9 අංක 1. අද සම්පත ගත්තා නම් අංක 9 අංක 6 අංක 6 අංක 9 අංක 6 අංක බිඳුව අංක 6 අංක 9 අංක 6 ඕ අක්ෂරේ තියෙනෝනි. ඒ වගේම හඳහන ලොතරැයි ගත්තා නම් කන්‍යා ලග්නයත් එක්ක අංක 24 අංක 35 අංක 58 සහ අංක 60. ධන නිදානය 2283 වන දිනුම් වාරය L අක්ෂරයත් එක්ක අංක 37 අංක 40 අංක 54 සහ අංක 62. මෙගා පවර් 2601 වන දිනුම් වාරය K අක්ෂරයත් එක්ක අංක 4 තමයි ප්‍රසාද අංකය. ජය අංක අංක 2 අංක 7 අංක 37 සහ අංක 68. ගොවිසත ගත්තා නම් ආරක්ෂරයත් එක්ක අංක 8 අංක 26 අංක 43 සහ අංක 74. ඊට පස්සේ අන්තිමටම අපි බලන්නේ මහජන සම්පත. මේ දවස්වල ටිකක් වැඩිපුර ගන්න ටිකට් එකනේ. පහුගිය කාලෙත් සුපිරි කෝටිපතිය ලක්ෂපතිය බිහි කළා. යාතුරු පැදි මෝටර් රථ කොච්චර තෑගි දුන්නාද? හරි. ඕ අක්ෂරයත් එක්ක අංක 7 අංක 3 අංක බිංදු අංක 6 අංක 9 සහ අංක 6. ඒ මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලය දවසේ දිනුම් මැද්ද ලොතරැයි පත්වල ජයග්‍රහණ ප්‍රතිඵල අදත් රුපියල් 40ක් වියදම් කරන්න රුපියල් 40කට එහා ගිය දිනුමක් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
3: උදේ 9 විනාඩි 36යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
3: 9:36 මේ බාර් එක ඉස්සරහා සෙනඟ හිටියට කැඳ කඩේ ගාව සෙනඟ නැහෙනි. මේක අනිත් තැන් වලට නම් ගලපල බලන්න මේ කියමන. සාමාන්‍යයෙන් බාර් එකක් ඉස්සරහා සෙනඟ හිටියට කැඳ කඩයක් ළඟ එහෙම නැත්තම් අපි කියන තව මොන හරි එහෙම ගුණදායක දෙයක් තියෙන තැනක මිනිස්සු නැහැ. හැබැයි බාර් එක ළඟ හවසට සෙනඟ ඉන්නවා.
8: දවසටම කියන්නත් බෑ නේද?
3: දවසෙම. ලෝක ජනගහණයෙන් වැඩි පිරිසක් ඔය මිය යන දර්ශක, يعني මිය ගියේ ඇයි කියලා හේතු හදාගෙන හේතු හොයන දර්ශක තියෙන. ඒවැ තියෙනවනේ දුම්පානීය, මත්පැන්, මත්ද්‍රව්‍ය, එහෙම නැත්නම් අනාරක්ෂිත විදියට රිය පැදවීම. ඔය වගේ ඒවා. ඔය අතරේ පහුගිය මේ මාස 6 අරගෙන තියෙනවා ලෝකෙම ගත්තම දුම්පානය සහ පිළිකා එක්ක ඔය අවදානම තව 113කින් විතර ලෝකෙම වැඩි වෙලා කියලා. දැන් ඒකට හේතුව දුම්පානය කියලා කියන එකත් අපි කියන්නේ ටික මොඩර්න් විදියට කරන්නේ. අර වේප් එකක් පාවිච්චි කරන්නේ. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ හරහා දැන් වෙන්දරනම් දුම්කොලයක් ඇද්දේ. දුම්කොලයක නේද? දුම්කොල මේ පත්තු කරලා කියන්නේ දුම්කොල පත්තු කරලා නෙමෙයි මං කියන්නේ. ටොබැකෝ එක නේද? සිගරට් එක අන්තර්ගතයයි දැන් ඔය අර කියන අර કૃතිමව අපිට දෙන මේ ඒ දුමයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේකේ හේතුව රසායනික දේවල් වල අන්තර්ගතය. ඉතින් අර රට ඉඳලා එන පුතා හැම දැන් සිගරට් බොන්නේ නැහැ. එයා ළඟ වේප් එකක් තියෙනවා. ඉතින් ඒකරි පාවිච්චි කරන්නේ. ඒක උනත් ඕන තැනක නිකන් ගාලා යන්න වෙන වෙන එකක්.
8: එහෙන ලුක් එකක් තියෙනවා
3: නිකන්
8: අරයා
3: අපේ මේ නැන්දයි පුතා රටේ ඉඳලා ඇවිල්ලා හිටියා.
8: අපේ පුතාගේ සිගරට් බොන්න ඇහෙනවානේ.
3: ඊ රටේ ඉඳන් ආපු අයියා ඒ අමුතු જાති එකක් මේ දවස්වල මේ ඒක පොඩ්ඩක් තව ටික හිතන්න. දැන් මේවත් තහනම් කරන්න යනවා. දැන් ලංකාවේ දුම්කොළේ තහනම් කරපු කතාව
8: දන්නවනේ.
3: දුම්කොළ තහනම් කරා. මේකත් එක්කම දුම්කොළ කන විශේෂයෙන්ම බුලත් විට දුම්කොළ කන අය. මං හිතුවා පාර්ට් බැලලා පිකටින් කරයි කියලා. මාධ්‍යම තියලා මුන් දුම්කොළ සනේ සමාවින් බොලත් පිට කන්නන්ගේ සංගමය. එහෙමත් තියනවා ලංකාවේ.
8: ඇති නේද? හොයලා බැලුවොත් එහෙම ඇති. කොහෙන් කොහෙන් හරි.
3: ඔය කියන්නේ හැම එකටම සංගමයක්.
8: සංගම් තියනවානේ.
3: මේ වගේ.
8: ඔකර නැති වෙන්න බෑ.
3: බොලත් පිට කන්නන්ගේ සංගමය.
8: නැති වුණත් හදාගෙන හරි බහිනවා.
3: අන්න බහිනව නම් ගැටි. මේ පාර්ට බහැලා
8: වැඩක්
3: කරලා කියලා වැඩක් නැහැ මේක. හරිද? මේව ඇත්තටම කියනවා නම් මේ ඒවා වින්ඩෝනේවා. ලෝකේ දැන් මත්ද්‍රව්‍ය මත්පැන් කියන ඒවා සම්බන්ධව ලෝකේ දියුණු රටවල් පවා පාවිච්චි කරන එහෙම නැත්නම් ක්‍රියා කර ක්‍රමවේද තියෙනවා. ඒවත් අපි දිනුනු නැති වුණත් රටක් විදියට අපි දිනුනු නැති වුණා. ඒ වගේ හොඳ දේවල් අපේ රටට ඇප්ලයි කරන්න ඕනේ. හරි. මම අපි පොඩක් ටයර් ගැන මතක් කරලා දැන් සිය ටයර් එක.
8: හා මතක් කරමු.
3: ඔයා ස්කූටරයක් නේද පදින්නේ?
8: ඔව්.
3: ඔයාගේ කොහොමද වංගුවක් එහෙම ගන්න උනාට?
8: ඇඟ
3: හිරි වැටෙනවද බලන් ඉන්න?
8: සීතල නෑ. පාරේ ඔක්කොම ඊට දිලා අයගෙන වගේ යනකොට
3: ඔන්න අනු වෙනවා අනු වෙනවා ඉන්න ඔන්න අනු
8: වෙනවා නෑ නෑ මේ ඇඳුරේ නීති දාලා වගේ
3: සුවසරීට එහෙම කෝල් එකක් ගහලා රයිට් මම මතක් කරන්නම් මේ ටයර් එකේ තියෙන විශේෂත්වයන් ගණනාවක් තියෙනවා. දැන් ටයර් එකක් කියලා කිව්වම

0: ඒකේ තියෙනවා ලිස්සන් නැති සුපිරි ග්‍රිප් එකක්. ඔය බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා කෙලින්ම යන ධාවනයේදී, ඒ කියන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකේදී ස්ටැබිලිටි උපරිමයි මේ ටයර් එකේ. වැස්සට ඇන්ගියුලර් ග්‍රූ ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව්ඩ් ඇක්වාප්ලැනින් කියන තාක්ෂණය නිසා
1: පරිම ආරක්ෂාවක් දෙනවා.
0: ඔව්, ලේසියෙන් අර වතුර ඉවත් කරලා ඔයාට හොඳට වෙට් රෝඩ් එකේ ගුණත් ලිස්සන් නැතුව යන්න පුළුවන්. භයානක වංගුවක් ගන්නකොට උපරිම පාලනේ. මේකට කියනවා ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස්. ඒ වගේම ඩයමන්ඩ් ක්ලර්ලින් කියලා. ඒ කියන්නේ මේ නිමාව නිසා ඕනම වංගුවකදී බයික් එක ලිස්සන් නැතුව කනේ වැලි ගෑවෙන්න නමන්න පුළුවන්.
1: පුළුවන්.
0: වගේ එකක්. එච්චර නමන්න
1: එපා. එපා නේද ඒ කිව්වට.
0: වැඩිපුර නැවුණොත් කනේ වැලි ගෑවිලා කැපෙවද? කන ගලවලයි. හරි. එතකොට කැපිපෙන්න ප්‍රීමියම් ලුක් එක. මේ ඔක්කොම නිසා තමයි වාගේ ස්කූටර් එකට 90යි 100යි 10යි ග්‍රිප් X5 එක. එහෙම නැත්නම් මෝටර් සයිකල් එකට 100යි 90යි 17 ග්‍රිප් X5 එක. මේ කියන ටයර් දෙක ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ හීනෙට බය නැතුව යනකොට මතක තියාගන්න ටයරේ නම මොකද්ද?
1: සෙට්.
0: සෙට්.
1: ස්ටක් වෙන්නේ නැතුව යන්න නම්.
0: ඔව්. සෙට් ටයර් එක. ජොබ් එකක් හොයනවා නම් මෙන්න තැන. තාන්න ඇප්ලිකේෂන් එකක් ගන්න දාන්න. ගන්න දාන්න.
1: පෙට්සන් නෙවෙයි.
0: ඔව් පෙට්සන්. රයිට්. ඔයාට පුළුවන්කමක් තියෙනවා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. කොහමද මැසේජ් එක දාන්නේ අපි CV එක?
1: CV එක දාන්න ඕනේ මෙන්න මේ නම්බරකට 0667 7689 කියන නම්බරකට තමයි ඔයා CV එක දාන්න ඕනේ. රැකියා බැර්ත තියෙනවා. ඇසුරුම් කරුවන්ට, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට.
0: ඒ වගේම මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන්කමක් තියෙනවා ව්‍යවසායිකෙක් විදිහට හිතනවා නම් අතේ සල්ලි ටිකක් තියෙනවා නම් බැංකුවකට කතා කරලා සල්ලි ටික හොයාගෙන හරි කමක් නැහැ අලුත් විදිහ බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් ඩෝම මැෂින් එක විතරක් නෙමෙයි යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා. ස්වැන් රැකියාවක් එහෙම කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒත් එහෙමයි මෙතන තමයි තැන මාක්ස් පෙන් ගෲප් එක. ඒගොල්ලන්ගේ යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා වගේම ඒගොල්ලෝ ඔයාගේ බිස්නස් එකට ඕන කරන මැදිහත් වීම කරනවා. ලෝකෙ දියුණු රටවලින් දියුණු තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර ලංකාවට ගේන්න මාක්ස් පෙන් තමයි නම. පැල්වත්ත කිරිවීදුරුවක රස බලනවාට මතක කරනවා පැල්වත්ත අයිස්ක්‍රීම් සමනඟ අයිස්ක්‍රීම් කව මොනවද තියෙන වර්ග?
1: චොක්ලට් තියෙනවා, වැනිලා, ෆෘට් ඇන් නට් තියෙනවා. එතකොට බටර්ස්කොච් වගේ තියෙන කීකේ.
0: ඔව්, එතකොට බටර්ස්කොච්, බ්ලූබෙරි, මේ වගේ බනානා,
1: ස්ට්‍රෝබෙරි.
0: ස්ට්‍රෝබෙරි මේ වගේ කියන්නේ වර්ග ගණනාවකින් වඩා අයිස්ක්‍රීම් ගන්න පුළුවන්කමක් තියෙනවා පැල්වත්ත කියන නමින්. පැල්වත්ත අයිස්ක්‍රීම් එක අනිත් ඒවාට වඩා කිරි රසය.
1: නියම කිරි රස බලා ගන්න, රස විඳින්න පුළුවන්.
0: බයනතු ගන්න සුපර් මාකට්ස් වල වගේම අවුට්ලට් වල ඕනම තැනක තියෙනවා. ඉතින් මේ මොකද දැන් අයිස්ක්‍රීම් කනවා කියලා සාමාන්‍ය මේ පෞගේ කාලේ අයිස්ක්‍රීම් දාන්සත් අයිස්ක්‍රීම් දාන්සල ගියත් වැනිලා විතරයි. එක්ක චොක්ලට්
1: නේ. චොක්ලට් වල වඩා වැනිලාම තමයි තියෙන්නේ.
0: ඔව්, ගොඩක් කියලා එහෙමනේ.
1: ඔව්.
0: කියන්නේ ඕනම කෙනෙක් කැමති දැන් ගෙදරට එන කෙනෙකුට උනත් ඒක මේ මේ මේ ඩෙසර්ට් එකට දෙනකොට අර හැමදාම කන අයිස්ක්‍රීම් එකට වැඩිය මොකක් හරි පොඩි චේන්ජ් එකකට යන්න. හා කැමටි ගොනකොට දන්නවනේ ඉතින් රසට කැමටි හදනවා. අද රැයට අපි ඉදියාපකම් කියලා ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයා ටිකක් අදිමදි කරනවා. ඔයා ටිකක් හිතනවා මේක මහා වදකාර වැඩක් ඉදියාප හදනවා කියලා කියන්නේ.
1: වෙලාවක් යනවා.
0: විජේ ඉදියාප පිටියක ගෑන්ලා ට්‍රයි කරලා බලන්න. මට ආසෙ හිතේ ඔයාගේයි දවස් පහම ඉදියාප කරනවා.
1: උදේ 9:44

0: නවයයි විනාඩි 50යි. මාළුවෙක්ගේ උරහිස කියලා කිව්වම මාට එකපාරට අයිඩියා එකක් එනවා. දැන් මිනිස්සෙක්ගේ උරහිස සතෙක්ගේ උනත් උරහිස කියන කවම නේද?
1: ඉදිරි යාත්‍රා. එන්න තියනානේ.
0: ඔව් ඉදිරි.
1: හිතා ගන්න පුළුවන්නේ.
0: දැන් හරකෙක්ගේ උරහිස කියලා කවම ඉස්සරහා කකුල් දෙක ළඟ වගේ එකක්නේ. ඒ කෙලින් ඉහළනේ.
1: ඔව්.
0: මේ තල්මහෙක්ගේ උරහිස කියලා කවම එහෙම ලොකුවට එකපාරට අයිඩියා එකක් එන්නේ
1: නැහැ. ඔව්.
0: හරි. හැබැයි 2007 වසරේදී ඇලස්කාවේ බැරෝ කියන ප්‍රදේශයේ ඉනුපිට් කියන දඩයම් කරුවන්ට ඒ කණ්ඩායමට හම් වෙනවා තල්මහෙක්. ඒ තල්මහගේ උරහිසේ තියෙන වසර ගණනාව පැරණි ආයුධයක කොටසක්. ඕනියක් කිනිස්සක් වගේ ඇනිලා. මේක නිය හෙල්ලේක කොටසක් කියලා ගම්. එතකොට වසර 117ක් පැරණි හෙල්ලේක කොටසක් තමයි මේ තල්මහගේ උරහිසේ වැදිලා
1: තියෙන්නේ.
0: අවුරුදු 117ක් පරණ එහෙම එකක් එහෙම තියෙන්න පුළුවන්ද?
1: ඒකනේ.
0: කොහෙන්ද මේක ආවේ? විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරා. එතෙන්දි හෙලි වෙනවා 1879. හරි. පේටන්ට් බලපත්‍රය ලබාගෙන 1885 වෙනකොට භාවිතයෙන් ඉවත් වෙච්ච බෝම්බ හෙල්ලයක්. බෝම්බ හෙල්ලේක කොටසක් තමයි මේ විදිහට මේ තල්මහට එල්ල වෙලා තියෙන්නේ.
1: බෝම්බ හෙල්ලයක්.
0: ඔව්. මේ විද්‍යාඥයෝ අනුමාන කරනවා මේ තල්මහට මේ ආයුධ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ 1890 වගේ කාලෙදි කියලා. ඒ කියන්නේ ඊට පස්සේ මේක කැල්කියුලේට් කරලා ගත්තාම ගණන් හදලා ගත්තාම මේ තල්මහ ආසන්න වශයෙන් වසර 117ක් තිස්සේ තමන්ගේ උරහිසේ මේ ආයුධ කොටස තියාගෙන ඉන්නවා.
1: ඔව් නේ.
0: දැන් ඔයා දන්නව දැන් අපිට පොඩි ගල් තැලුමක් ඇති වෙලා ගලක් එහෙම සම මේ පසාරු කරගෙන ඇතුළට ගියාම නිකන් කටුවක් යනවා.
1: ඊට ඕනේ චුටි කටුවක් යනවා.
0: ඒක තමයි. නිදි කුඹ කට්ටක් එහෙම ඇතුළට ගියාම අපි මේක තියාගෙන සතියක් දෙකක් කරනකොට කකුල පැසවලා ඉදි මිලා අඩිය තියන්න බැරි
1: වෙනවා.
0: ඒ වගේ දැන් ඒ වගේ මිනිස්සුෙකුට එහෙම වුණා වගේ නේ දැන් මේක. හැබැයි මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ මෙයා ඉන්නේ හැම වෙලේම කරදීනේ. එතකොට ඒ හරහා මේක තුවාලයක් විදියට පැසවන්නේ නැතුව යම්කිසි සෝවීමක් නමුත් අර හෙල්ලේ එළියට එන්නේ නැති වුණත් මේක අර තුවාලයක් විදියට මෙයාගේ ශරීරයට අහිතකර බලපෑමක්
1: ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ.
0: මෙහෙම වෙලා නැහැ කියලා තමයි කියන්නේ. මේ සාමාන්‍ය තල්මහෙක්ගේ ආයු කාලය සහ ඒගොල්ලන්ගේ සිරුරේ තියෙන අසාමාන්‍ය ශක්තියක්. ඉතින් මේකත් එක පැත්තකින් මේ විද්‍යාඥු කණ්ඩායම කියනවා මේක සාමාන්‍ය සතෙකුට වැඩිය තල්මහෙකුට දරා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඉතින් මිනිස්සුන්ගේ ඉතිහාසයේ පරම්පරා කීපයක් ගත වෙලා ගියත් මේ මූදේ ජීවත් වෙන මේ මුහුදු වැසියා අපි එහෙම කියමු තල්මහට මේ මුහුදු වැසියා මේ ආයුධයත් එක්ක සිරුරේ කොටසක් කරගෙන සාගරයේ නිදාසේ සැරිසරලා තියෙනවා. මේකට එක අද්භූත සිදුවීමක් කියලායි කියන්නේ. මේක කියන්නේ විමතිය දනවන කරුණක් කියලායි කියන්නේ. ඉතින් ඒ නිසා මෙයා ටිකක් විශේෂ තල්මහෙක්. ඉතින් ලෝකේ බොහොම අපූර්ව පරිසරය නේද මේ සබදාහමේ මා අමුතු දේවල් තියෙනවා. ඒ අතරේ තවත් එක්තරා විදිහේ
1: කටින් නිර්මාණයක්
0: ඒක. ඇත්තටම කියනවා නම් එහෙම දෙයක් වුණේ කොහොමද කියලාත් මේ විද්‍යාඥයෝ කියනවා සාමාන්‍ය එහෙම දෙයක් වෙන්න බෑ කියලා. 9 විනාඩි 53යි අපේ වෙලාව ඉවරයි. අඩස්සිය වසකට වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ප්‍රමුඛයා. ඉතින් රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදලට වගේම ඍජුවම මේ අවශ්‍ය කරන හැම තැනකම දායකත්වය දෙන සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දිනක් සුපිරි මෝටර තීමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයෙක් ඒ වගේම ජයග්‍රාහකයන් 300ක් ඊට පස්සේ රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයෝ 5 දිනක් ලක්ෂපතියෝ 6000කට වැඩි පිරිසක් බිහි කරපු මහජන සම්පත ගැන මේ මතක් කරන්නේ. ඉතින් මේ වර්ෂයේ මේ වෙනකොට 12 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් බිහි කරලා තියෙනවා. රුපියල් 2,05,00,000 සුපිරි ත්‍යාගයේ යක්කල ප්‍රදේශයේ GS නානායකර මාත්‍යගේ ටිකට් වලින් තමයි බිහි වුණේ. ඉතින් වාණත් පුළුවන්කමක් තියෙනවා 2,00,000 සුපිරි ත්‍යාග, රුපියල් 125,00,000 පළවෙනි ත්‍යාග, ඇතුළු ලක්ෂී ත්‍යාග සමග අනිකුත් සියලු ත්‍යාග දිනා ගන්න රුපියල් 40,00,000 වියදම් කරන්න.
1: රුපියල් 40,00,000ට දෙන දේවල් පේනවනේ. ලේසනේ.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කරේ. ඒ වගේම විජේ නිෂ්පාදන කැමරස්ස කරමින් මේ පැය තුනේ අපිත් එක්ක හිටියා. ජාත්‍යන්තර මට්ටම පිළිගන්න කුළුබඩු නිෂ්පාදකයා තමයි විජේ කියලා කියන්නේ. ඒ වගේම පැල්වත් අතරේ තියෙන පැල්වත් යෝගට් එක ගැන කියන්නම්. ප්‍රමිතියෙන් යුතු යෝගට් එකක් ගන්නවා නම් සාමාන්‍ය යෝගට් කන්නේ අපි පොඩි ළමයිනි ගොඩක්ම. හැබැයි වැඩි හිටියෝ වුණත් නේද යෝගට් එකක් කන වෙලාවක්
1: තියෙනවා. මම දෙකක්
0: කනවා. ඔයාගෙන් නම් දෙකක් මදි. හරි. සාමාන්‍ය යෝගට් එක කන්න වෙලාවක් නැහැ අතුරු බස විදිහට කරනවා නිකන් හිතුනමත් කරනවා ඉතින් හොඳ යෝගට් එකක් කරනවා නම් පැල්ලත් යෝගට් එකක්. මොකද පැල්ලත් කියන්නේ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක්.
1: එහෙනම් බය නැතුව පාවිච්චියට ගන්න.
0: පාවිච්චියට ගන්න බා කන්න.
1: කන්න කන්න කන්න ඉතින් කමේ.
0: ඔයගොල්ලෝ පාවිච්චි කරනවා.
1: අය මූණේ ගන්න.
0: මූණේ ගන්න. රයිට් එහෙනම් අපි යමුද?
1: යා.
0: හෙට උදේට ආයි හම්බෙන්නේ. අද මේ Facebook එකේ පැත්තට ගියාම ඔක්කොම තියෙන්නේ මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කියන්නේ.
1: එතන ගහන්න අද දෙයක් නෑ අත්‍තරම.
0: ආ LPL පටන් ගත්තා. ඔයා ගම කොහෙද?
1: කැන්ඩි.
0: කැන්ඩි රොයල්ස්. මගේ මේ පාර සපෝට් එක කැන්ඩි රොයල්ස්. කොළඹ හිටියට අපි නුවරම
1: සපෝට්.
0: හරියනම් ගිහින් එන්න හෙට උදේ 7ට හම්බෙමු.
1: ගිහින් එන්න මරණ. අදයි.
0: මම අසංක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5
7: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශකහතක
8: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 97.5 আর 97.7 লাখান্ড রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্ড
1: বেলাও পেরবর 10යි বেলাও ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ජිප්‍ර දෙයක් හැමිල්ටන් නැලේ අදි 50ක ගැඹුරකට පෙරළී තිබෙනවා. ඊයේ රාත්‍රී අනතුරු සිදුනේ වලහපිටිය ප්‍රදේශයේදී. අධික වේගයෙන් පැමිණි ජිප්‍ර අතිය රියදුරට නින්දියාම හේතුවෙන් ඔහුගේ පාලනයෙන් මිදී ඇලට වැටි ඇති බවයි පොලිසිය පවසන්නේ. පැය කිහිපයක මෙහෙයුමකින් ජිප්‍ර අතිය ගොඩ ගැනීමට පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට හැකි වුණා. වාහනේ ගමන් කර ඇත්තේ රියදුරා පමණයි. ඉරාකයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මෙහෙයුමකදී ඇමරිකානු හමුදා සමාජිකයෙකු මිය ගොස් තිබෙනවා. තවත් අයෙකු තුවාල ලබ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉරාකයේ උතුරු ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකදී ඉරාන ඩ්‍රෝන යානයක පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මෙහෙයුමකදී ඒවා පුපුරා ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඇමරිකානු මාධ්‍යම විධානයේද සිද්ධිය තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම හමුදා සමාජිකයෙකු සහ තවත් අයෙකු මිය ගොස් ඇති බවයි. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
2: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10යි විනාඩි 4යි
2: රේඩා වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට්
3: සම අනුග්‍රහය
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
5: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
4: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

සුබෝ දැසනක්. අලුත් සතියක් පටන් අරගෙන තියෙන නේද? අලුත් සතියක් ඉතින් මේ විදිහට පටන් ගන්නවද ජූලි පාසේ 20? අලුත් බලාපොරොත්තු අලුත් හීනත් එක්කනේ ඉතින් මේ දවස් පටන් අරගෙන තියෙන්නේ මේ සතිය. ඊයේ FIFA World Cup එක තිබ්බ ෆයිනල්ස් බලන්න ඇතිනේ. එකක් බලලා මේ වෙලාව ඉතින් ඔෆිස් එකට හැම ගියාද පොඩක් පරක් වෙන්නේ නැතුව කලින්ම සතිය පටන් ගන්න දවසේ චුට්ටක් පරක් වෙලා හැම ගියා නම් ඉතින් බැනුම් අහන්නත් වෙනුම්. ඔය ඔෆිස් එක වෙන්න පුළුවන් හැම නැත්තම් මේ වෙලාවේ ගෙදර විට වෙලාම වහගෙන ඉන්නව වෙන්න පුළුවන්. හැම නැත්තම් ඔයාගේම බිස්නස් එකක් කරන තැනක සද්දට දාලා තිනව වෙන්නත් පුළුවන්. හැම නැතුව ඔයාගේ ලොතරැයි කෝඩුවේ සද්දට යණේන ගමන් අහගෙන යන්න ලක්කඩ දාලා තිනව වෙන්න පුළුවන් නේ. මේ කොහොම වුණත් ඔයාට දවල් එක වෙනකම් වහගෙන ඉන්න පුළුවන් හાર્ට් බීට් එක. ගියේ සතිය කොහොමද? ගියේ සතියේ දැන් වැඩ ටික හිතුව විදිහටම කරගන්න පුළුවන් වුණාද? කමක් නැහැ. බැරි වුණත් මේ සතිය අපි ට්‍රයි එකක් දෙමු නේද? මේ අලුත් සතියක් පටන් ගන්න තියෙන්නේ. මේ හැම සතියක්ම කියන්නේ අලුත් දවසක් කියන්නේ හරියට හිස් කඩදාසියක් වගේනේ. ඒ කඩදාසියේ මොන ලියන්නේ මොනාද කියලා තීරණය කරනවා නේද? මොන වගේ දේවල් කියලා පුරව ගන්නවද, මොන වගේ දේවල් එක ලස්සන කර ගන්නවද කියලා හිතන්න වෙන්නේ ඔයාටම තමයි. ඉතින් මේ අලුත් සතියේ ලස්සනට ඔයාගේ හිතන විදිහටම වැඩ ටික පටන් ගන්නත් පුළුවන්. ඒ වැඩ කරන ගමන් ඔයා කැමැතිම සින්දු අහන්න මේ පැත්තට එන්නත් පුළුවන් නේද? ඔයාට FM 93.5 වහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනක. ඒ වගේම 0.7.0.3.93.5.93.7 මේකින ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා. උදේ 10යි විනාඩි 13යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679

0: උදේ 10යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

උදේ 10 විනාඩි 32කුත් වෙලාන්නේ ඔයා හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. මේ වෙලාව ඉතින් ඔයා මොකද කරන්නේ ඔෆිස් එකට වෙලම් වැඩ ගොඩාක් එක්ක බිසි වෙලා තින්නේ. කමක් නෑ ලස්සන සින්දුවක් අහලා වාගේ පොඩ්ඩක් හිත නිදහස් කරගන්න පුළුවන් නේ. මේකට තමයි ඔයාට FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකම්. නිදහස් කරගන්නකොට ඉතින් අර කැමැතිම සින්දුවක් අහනවා කියන එක නිකන් අර බෙහෙතක් වගේ නේද? හිත හැදෙන කැමැති සින්දුවක් ඇහෙනකොට වෙලාවකට හිතනෝනේ මේක මටමද කියන්නේ කියලා. ඕවෝ ඔයාටම තමයි කියන්නේ. ඔයාට පුළුවන් මේ විදිහට මට කතා කරන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න 0703939357 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඉතින් උදේට දැන් ඔෆිස් යන කලින් සමහරක් අය දැන් අර පුරුදු වෙලා ඉන්නවනේ ව්‍යායාම ටිකක් කරන්න. එහෙම නැත්නම් ජිම් එකට යන්න. එහෙම ජිම් එකට ගිහිල්ලා ඉවර වෙලා එහෙම නැත්නම් හවසට වෙන්න පුළුවන් ජිම් එකට යන්න. ලස්සනට ඇඟ ලස්සනට ඉන්න ඕන නිසා ඉතින් ජිම් එකට යන්නේ නේද? බඩ චුට්ටක් වැඩි නම් බඩ පොඩ්ඩක් අඩු කරගන්න, මසල්ස් ටිකක් ලස්සනට හදාගන්න, අර ෆොටෝ එහෙම දාන්නේ නේ. ඉතින් ඔයා දන්නවද දැන් මා ව්‍යායාම අපි කරනකොට අපිට හොඳ ගුණ කෑම ටිකක් කන්න වෙනවනේ. අර හොඳ මෙනු එකක් එහෙම දෙනවනේ නේද කනකොට? කන්න ඕනි මොනාද කියලා හැම. ඉතින් ඔයා ව්‍යායාම කරලා ඉවරනාට පස්සේ ඉතින් ජිම් එකට ගිහලා ඉවරනාට පස්සේ හැම ඔයාට හොඳ දෙයක් කනවනම්, හොඳ ගුණවත්යක් කනවනම් ඔයාට යෝගට් එකක් වගේ දෙයක් ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් යෝගට් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කන කෑමක් විතරක් නෙවෙයිනේ. යෝගට් එකෙන් ඔයාගේ මාංශපේශී වර්ධනයට වගේ මලුත් වැඩි ආවෙන්න මේ වගේ විතරක් නෙමෙයි, ඔයාගේ එනර්ජි එක වැඩි කරගන්න, ඔයාගේ ශක්තිය වැඩි කරගන්න, ඒ වගේම ඔයාගේ අස්ති ශක්තිමත් කරගන්න, ඒ විතරක් නෙමෙයි ඔයාට පහසුවෙන් ජීර්ණය වෙන්න මේ හැමදේටම යෝගට් එකකින් කරන්න පුළුවන්. ඉතින් ඔයා ඔයාගේ ශක්තිය වැඩි කරගන්න, ඔයා ලස්සනට ඉන්න කෙනෙක් නම්, ඔයාගේ ඇඟත් නිරෝගී කරගන්න නම් හොඳ ගුණවත්යක් ඔය බලනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. පැල්වත්ත නිෂ්පාදන සමාගමෙන් හඳුනන ඉතින් මේ යෝගට් එකක් ඔයා ට්‍රයි කරන්න පුළුවන්. 100%ක්ම ස්වභාවිකම ද්‍රව්‍ය දාලා හදන නිසා ඔයාලට බය වෙන්න දෙයක් නෑ. ඒතරම්ම රසට ගුණට හොඳ කිරි රසයක් එක කනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. අපි අමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාත් එක්ක අහගෙන ඉන්නේ කියලා බලන්න. සත්තර ලක්ෂණ දාලා තියෙනවා කියලා තේරුවා. ආදරේ ආදරේ කියලා කවුද මේ? අක්කා අපිත් එකතු කරගන්න හැමදාම වගේ. හැමදාම එක වගේ නැත්ද? නෑ නෑ, හැමදාම එක වගේ තමයි. ඒ ආදරේ විදිහමයි නේද? එහෙම වෙනසක් වෙන්නේ නෑ ආදරේ. හින්දි සින්දුවක් ඕනි. හරි හරි, මට මතකයි මෙයාට හින්දි සින්දු ඉල්ලන කෙනාද? අපි හෝමර් ගමින් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ඔයා එකතු කරගන්නම්. නම නම් දාලා නැහැ. හැබැයි ඉතින් ඒක තමයි නරක වැඩක්. ඉතින් නම දැම්ම නම් තමයි හොඳ. මම නමක් නැති කෙනා කියන්නේද? ලක්ෂණ රේඩියෝ ITN සුබදාසන කියලා තියෙන ආඩතින් සුබම සුබදාසන වෙන ඕනි. හાર્ට් බීට් එකේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලට ලස්සන සින්දුවක් ප්ලෑස්ටික් කරන් ඉන්නවා. මේ විදිහට මහගෙන ඉන්න හලාවත පැට්‍රික් කරුණාපල තමයි මැසේජ් එක දාලා දී. ඔයාටත් පුළුවන් මේ විදිහට ලස්සන මැසේජ් එකක් කියවනවා. කැමති කෙනෙක්ව එකතු කරගන්න මේ විදිහටම ඔයාටත් පුළුවන් දවල් එක වෙන්න කලින් මේ පැත්තට එන්න. FM 93.5 93.7

0: රටට වග කියන රේඩියෝ
1: මුදලාලි
0: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිල් ස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
3: අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: උදේ 10යි විනාඩි 40යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

සිංදුවක් අහලා නේද ආවේ? සුපෙම් සුවඳක් කරගෙන එන්න ජුමාත් ඔයාව හොයාගෙන. එපා කියයි නේද? ලස්සන සිංදුවක් ඇහුවට පස්සේ දැන් සමහරක් වෙලාවට දැන් අපි මේ රසාවකට යනවා, ඉතින් අවසල්ලි හම්බ කරනවා. මේ හැමදේම කරන්නේ අපේ ජීවත් වෙන්න නේද? ඔයාගේ පවුල අය වෙන්න පුළුවන්, ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. මේ හැමෝම වෙනුවෙන් ඔයා රසාවකට යන්නේ නේ.

ගිහිල්ලා ගිහිල්ලා සමහරක් වෙලාට පොඩි මහන්සියක් දැනෙනවා නේද? මහන්සියක් දැනෙන වෙලාවට ලස්සන සින්දුවකුත් අහලා හිත හදාගන්න. අම්මා තාත්තා වෙනුවෙන් රස්සාවක් කරන්න නැත්නම් ආ වෙනුවෙන් වෙන්න පුළුවන් නේ. මේ හැමදේම ලස්සන ජීවිතයකට ඉස්සරහා වෙනුවෙන් නෝ මේ විදිහට වැඩ ටික කරගෙන යන්නේ. අහලා තියෙනවද කතාවක්? ඔව්. ජීවිතේ දැන් එළියක් අපිට පේන්නේ නැති වුණා. සමහරක් වෙලාවට අපි බලාපොරොත්තුවක් එක්ක ඉස්සරහට යනවා නේද? 1929 අවුරුද්ද ඉඳලා 1939 වෙනකම් ලෝකයේ ඇති වුණ එක ආර්ථික අර්බුදයක්. අහලා තියෙනවද කතාව? මේ කාලේ ස්ටැන්ෆර්ඩ් කියන විශ්වවිද්‍යාලයට පිරිමි ළමයි දෙන්නෙක් යනවා කොහොම හරි හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕනි කියලා හිතාගෙන. ඒ පවුලේ අය වෙනුවෙන් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මේ තීරණය අරගන්නේ. කොහොමද මේ ස්ටැන්ෆර්ඩ් කියන විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එදිනට හම්බ වෙනවා සමහරක් වෙලාවට අපිට හම්බෙන චරිත එක්ක අපේ ජීවිත වෙනස් වෙලා යනවනේ. එදිනටත් හම්බ වෙනවා කැම්පස් එකේ හොඳ ප්‍රොෆෙසර් කෙනෙක්. ෆෙඩ්‍රික් ටර්මන් කියන ප්‍රොෆෙසර් තමයි මේ දිනට හම්බ වෙන්නේ. එදිනාර්ගේ ජීවිතේම වෙනස් වෙන මේ ප්‍රොෆෙසර් කියන පුංචි කතාවකින්. ප්‍රොෆෙසර් කියන්නේ දැන් ඔයගොල්ලෝ කොහොමද කෙනෙක් යටතේ රස්සාවක් කරනවට වඩා ඔයාලට පුළුවන් නම් ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්න. අන්න ටර්නින් පොයින්ට් එක තමයි ප්‍රොෆෙසර් දෙන්නේ පුංචි ළමයි දෙන්නට. කොහොම හරි එදිනගේ ජීවිතේ වෙනස් කරන්න පටන් ගන්න එතනයි. හැබැයි මේ දිනට බිස්නස් එකක් පටන් ගන්න සල්ලි නේ. කොහොමද මේක පටන් ගන්න කියලා හිත හිත ඉන්නකොට පුංචි ගරාජ් එකක වැඩට ගිහිල්ලා එතනින් සල්ලි ටිකක් හොයාගෙන වැඩ ටික පටන් ගන්නවා. හැබැයි මේ දින කොහොම හරි ඒගොල්ලන්ගේ ටාගට් එක වුණ බිස්නස් එක වැඩ ටික පටන් ගන්න යනකොට පුංචිම දැන් ගරාජ් එකකින් පටන් ගන්න මේතන බිස්නස් එක හොඳ එක දිගට කරගෙන යනකොට ෆේල් වෙනවා. මේ දින පටන් ගන්නේ සවුන්ඩ් පිළිබඳව මේ පොඩි සිස්ටම් එකක් හදන තැනක් එක්ක වැඩ ටික පටන් ගන්න. ඒ හැමදේම එක දිගට ෆේල් වෙවි යනකොට සමහරක් වෙලාවට අතාරින්න හිතෙනවනේ. එකක්වත් හරියන්නේ නැතුද්දි කොහොමහරි මෙදෙනගම සහයත් එක්ක පුළුවන් වෙනවා වර්ල්ඩ් ඩිස්නි කියන කම්පැනි එකට යුනිට් 8ක් විකුණන්න. මෙදෙන හදපු ඒ කම්පියුටර් සවුන්ඩ්ස් එන ඒ සිස්ටම් එකේ කෑලි 8ක් විකුණන්න පුළුවන් වෙනවා වර්ල්ඩ් ඩිස්නි කියන කම්පැනි එකට. කොහොමහරි ඒ යුනිට් 8ක් පටන් ගත්ත ඒ කම්පැනි එක තමයි සමහරක් වෙලාවට ඔයා ගාව ඔෆිස් එකේ ඔයා ගාව ඇති HP කියන බ්‍රෑන්ඩ් එක අහලා තියෙනවද? ඒකේ HP කියන බ්‍රෑන්ඩ් එක හැදුනේ මේ පුංචි ගරාජ් එකකින්. හිතන්නකොනේ අපේ ජීවිතේ සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති දේවල් වෙනස් කරන්න පුළුවන් ආගේ මුළු ජීවිතේම. ඉතින් ලෝකේ දන්න කම්පැනි එකක් වෙලා තියෙන ලෝකේ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන HP කියන කම්පැනි එක. ඉතින් එහෙම තමයි ජීවිතේ වෙනස් කරන්න පුංචි තප්පර ගාණක් ඇති පුංචි වචනයක් ඇති එක පුද්ගලයෙක් ඇති නේද? ඒ වගේ ආගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දේවල් ඕන තරම් ඕ ළඟ ළඟම ඇති. හැබැයි ඒවා සමහරක් වෙලාවට ඒක දැක්කත් නොදැක්ක වගේ යනවා වෙන්න පුළුවන් නේද? ඒ වගේ දෙයක් තමයි පුංචි රුපියල් 40කින් ව්‍යාත ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් පුංචි ඉලක්කමක්. වඩා හිතලා බලන්න ඉලක්කමකට පුළුවන් ඔයාගේ ජීවිතේට වාසනාව අරගෙන ඉන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඔව් පුළුවන්. ඒ තමයි රුපියල් 40කින් ඔයාට NLB මෙගා පවල් උතුරේ පත්‍රය අරගෙන බලන්න ඒ ඉලක්කමෙන් ඔයාගේ ජීවිතය වෙනස් කරනවා. ඔයාට තිබුණු මුදල් හීනයක් එහෙම නැත්නම් මෝටර් රථ හීනයක් මේ හැමදේම ඔයාට එකම ලොතරැයි පත්‍රකින් හැබැයි කරගන්න පුළුවන්. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා ඔයාගේ ජීවිතේ මේ ආශිර්වාදය ලබා ගන්න නේද? විතරක් නෙමෙයි දැන් උදේ කිරුණ පොඩක් නේ රිෆ්‍රෙෂ් වෙන්න රස කෑමක් බීමක් තිබ්බනම් හොඳයි හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැත්ද? මට නම් හිතෙනවා මේ වෙලාවේ රස යෝගට් ඩ්‍රින්ක් එකක් එහෙම තිබ්බනම් කියලා පොඩ්ඩක් පුංචි බඩගින්නකට එහෙම. හොඳ රස දෙයක් උකු දෙයක් ගන්නව නම් 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. ඉතින් ඔයාට විශ්වාසයෙන් ගන්න පුළුවන් පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම. ඉතින් පැල්වත්ත නිෂ්පාදනම ඔයාට ගන්නකොට කිරිපිටි යෝගට් අයිස්ක්‍රීම් බටර් මිකින ඕන දෙයක් ඔයාට මෙලදී අරගෙන බලන්න පුළුවන්. ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. වෙලාවේ ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්නකොට ඉතින් ඔයාගේ ඔයාව අමතක කරලා කොහොමද හાર્ට් බීට් එක? ඔයා හાર્ට් බීට් එක අමතක කරන්නේ නැති නිසා මම ඔයාවත් මතක් කරගෙන යන්නම් නේ මේ යන ගම. ඔයත් එනවද මාත් එක්ක යන්න? ගුඩ් මෝර්නින් යෂ්. මම ඔයාව සද්දට දාගෙන ඉන්නවා මේ වෙලාවේ සැලොන් එකේ. මට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා ලුපුල්. ඔයාට අනිවාර්යයෙන්ම මේ සින්දුව දෙන්නම්. මේ විදිහටම අහගෙන ඉන්න. ඔබනද වගේම ජය මම තාදරේ මැසේජ් එකක් දාලා තිනා වැඩි කරන තන සත්තර ලක්කන දාලා තිනවා කියලා. ඔයාටත් පුළුවන් ඔය කැමතිම කෙනෙක්ව එකතු කරගෙන ওই වැඩ කරන ගම ඒ මහන්සිය යන්නත් එක්කම 93.5 93.7 ලක්කන අහගෙන ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හානියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩිස් වර්ස්

රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ කිහිපයක වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් වැසි හටගත හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. අම්පාර සහ මොන්රාගල දිස්ත්‍රික්කවලද ස්ථාන ස්වල්පයක පස්වරුවේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියලි කාලගුණික තත්ත්වයක්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාතුලත් රත්නපුර හම්බන්තොට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50ක පමණ තරමක තද සුළන් හටගත හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 2.39% ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 2.62% ඉහළ ගොස් ඇති බව සඳහන්. මර්බන් බොරතෙල් බැරලයක මිල 4.62% ලෙස ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මැදපෙරදිග කලාපයේ පවතින නවතම යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් වලට පවතින අවධානම හමුවේ මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

පලොත්තයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ නේද? උදේකල්හයි විනාඩි 7යි කියනකොට අලුත් පැයක් අපි පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ පැයේදී ඔයාට පුළුවන් කැම්පතිම සින්දුවක් අහන්න කැම්පතිම කෙනෙක්ව එකතු කරගන්න. FM 93.5 93.7 අහගෙන ඉන්නකොට ඔයාට කෝල් එකක් දෙන්න කියලා හිතුණොත් එහෙම 07 03 93 5 93 7 මෙකින ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන ඉක්මනට. පස්සේ ඉතින් කියන්න එපා මම කෝල් කරා අන්සර් කරන්නේ කතා කරන්නේ අනම්මන ගොඩක් කියාගෙන ඉන්න එපාද. එහෙම කෝල් කරපුවා ඉන්න ඉතින් එහෙම තමයි නියම මතක් කරන්න නේද? අද ඉතින් වැස්සක් එනවා කියලා කිව්වනේ. ඉතින් වැස්සක් එනකොට ඉතින් කොළඹ පැත්තේම ඉන්නවනම් සබරගමු පැත්තේම ඉතින් කුඩයක් එහෙම අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් නේද ලෙඩ හැදෙන්න පුළුවන් වැස්සට තෙමිලා. අපි නම් තෙමි වැස්සට කියලා හරියන්නේ කුඩයක් අරගෙන යන්න මතක් කරලා වැස්සක් එහෙම එන්න කලින් හාද. මේ වෙලාව මේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි හදන්නේ. දවස් දෙකකට පස්සේ ඉතින් ආවම ඉතින් ගොඩක් ඉතින් බනිනෝ එහෙම කියලා හරියන්නේ නැහැ ඉතින් නේද? හැම තමයි ඉතින් සෙන්සර් අදිරිද කියන පොඩි නිවාඩුවක් තියෙන දවසක්. ඊට පස්සේ ඉතින් අලුතින් සතියක් පටන් ගන්න. මේ වෙලාවේ යහගෙන ඉන්න මාව සද්දටම ගුඩ් මෝර්නින් කියලා තියනවා. ඔයාට ගුඩ් මෝර්නින්. දවස් දෙකක් නිවාඩු හින්දලා ඔයා ආව නේද මැනික කියලා අහලා තියෙනවා. අපේ මේ හොරා. අනේ දෙවියනේ මම හොරෙකුත් උනා දවසානට. සතුටින් ඔයාව අහගෙන ඉන්නේ ආදරේ කියලා තියෙන ඉතින් ලෙන්ගතකමින් මේ විදිහට ආදරේ මැසේජ් එකක් දැනි බොයකට සුමනන් තමයි ඔයාව ආදරෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. ගුඩ් මෝර්නින් මැනික. ඉතින් ඔයාට කොහොමද? මං ඉතින් ගොඩක් හොඳින් ඉන්නවනේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. ඉතින් එහෙම එකතු කරගන්න නේද? කටිකාවත් චන්දුමා තමයි මැසේජ් එකක් දාලා තියෙන. චන්දුමා ඉතින් මොකද මේ වෙලාවේ වෙන්නේ ආයෙන්න පැත්තෙන්? ආ මොකද කරන්නේ මේ වෙලාවේ කියන්න බලන්න. දෙහුනි වගේ තිමිර UND පුන්සදිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මාව තාදරින් එකතු කරගන්න කියලා රොසමල් ගොඩාක් කිවලා තියෙනවා. එහෙම තමයි. ඉතින් ආදරේ බෙදාගත්තේ පුංචි මලක් කියලා කියන පුංචි සංකේතයක් නේද? ආදරයට මලක් දෙනවා කියන එක නිකන් අර ආදරේ මතක සටහනක් වගේ කියලා තියෙනවනේ. පාරත් පුළුවන් මේ විදියට මහගෙන ඉන්න දවල් එක වෙනකන් උදේ 10 උදේ 11 විනාඩි 10යි.

රඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියධාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: FM 93.7 Lakhana Radio ITN
1: ekolahayu vinadi satai
2: vilav obaveta gena aave
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: දින බලා රාත්‍රී හතට ලක්කනේ
1: සංගදී දහර
2: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

හින්දි සිංදුවක් කිලපු අයට හින්දි සිංදුවකුත් දුන්න. නැත්තං ඉතින් බැනුන් අහන්න වෙනවා නේ හින්දි සිංදුවක් කිලුවා. ඉතින් මට විතරක් වෙනස්කමක් කර. ඉතින් මට සිංදුවක් දුන්නේ නැයි කියලා. ආ මොකද ඉතින් බැනුන් අහන්න නේද? මං ඉතින් ඊට කලින්ම සිංදුවක් දුන්නා. ආයෙත් පුළුවන් ආ කැමති සිංදුවක් ඉල්ල ගන්න මේ විදිහට හાર્ට් බීට් අහගෙන ඉඳලා. අර මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ආ හොඳ දෙයක් හොය හොය හිටියානම් හොඳ නිෂ්පාදනයක් මිලදී ගන්න බල බල හිටියානම් ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්න බල බල හිටියානම් ඔයාට අංක 1 ක්‍රින් නිෂ්පාදන ආශ්‍රිත නිෂ්පාදන නම තමයි පැල්පත්ත කියන්නේ 100%ක්ම ස්වභාවික වගේම දේශීය නිෂ්පාදනයක් කියලා ඔයාට බය නැතුව කියන්න පුළුවන් වයස් ભેදයක් නැතුව මිලදී ගන්න පුළුවන් යෝගී පුංචි බබාට වෙන්න පුළුවන් රස යෝගට් එකක් රස අයිස්ක්‍රීම් එකක් දෙන ඉතින් ඔය බය නැතුව පැල්වත්ත නිෂ්පාදනයක්ම මිලදී ගන්න පැල්වත්ත දැන් කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරනකම ඔයාටත් පුළුවන් රටේ ආර්ථික ශක්තිමත් කරන්න පුංචි උදව්වක් වෙන ඉතින් ඔයාට ඔයාගෙන පුංචි කිරි පැකට් එකෙන් මේ දායකත්වය ලබා දෙනවා ඉතින් රටේ සල්ලි රටේම ඉතුරු කරගන්නවා නම් ඔයා පැල්වත්ත නිෂ්පාදනයක්ම මෙලදී අරගෙන බලන්න වාසනාව දරන තට්ටු කරන ගංගින් එපා නේද? වෙනස් දේවල් හොයන කෙනෙක් නම් වෙනස් දෙයකට කැමති කෙනෙක් නම් වාසනාව ඔයා ගාවට නිකන් ඉන්න එපා කියලා රහලා තිනවා නේද කතාවකුත්. ඔයා ඒක නිසා ආගේ ජීවිතයේ වාසනාව හොයාගෙන යන්න. ඔය NLB මෙගා පවලතේ පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතේ වෙනස් කරන අංකයක් ඔයා ගාව තියෙවි. ඔයාගේ අද හවසට ගණන අතරයි පත්‍රයෙන් ඔයාගේ ජීවිතේ හෙට දවස වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒකත් උත්සාහ කරලා බලන්න කියලා අපි

தக்குன்னு என்ன எல்பி மேக்கப் அவளை திரைப்பாற்று නවල් 12 වෙනතා ජූටි වෙලා වෙතියෙන ඉතින් ඊට කලින් මතක් කරන්න ඕන අපිට නිවුස් අහන්නත් තියෙන වැඩ ගොඩක් තියෙනවා. නිවුස් අහලා තමයි ඊට පස්සේ ආයේ මාය ආපහු හම්බ වෙන්නේ. ඊට කලින් මම මතක් කරන්නම් මේ වෙලාව වේසත්තර ලක්කන කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. තමරා කුමාරී ඉතින් කෝල් එකක් කරත වෙනද වගේම හරි මාතරින් ආව එකතු කරගන්නම්. මේ වෙලාවේ යා දුවගේ ගෙදර ගිහින් කිව්වා ඉන්නේ. දුව බලන්න තමරා කුමාරී රත්නපුරේ ඉඳලා නෝර ගියා. ඉතින් ලේසි පාස දුරකුත් නෙමෙයි නේද? එහෙම තමයි. ඉතින් ආදරේ හොයාගෙන යනකොට යා දුව බලලා එනවා කියලා තමයි කිව්වේ. ඉතින් යාවත් එකතු කරගන්නේ කෝ ලක්කන හන් ලස්සන සින්දුවකට. ඒජි අනුර පුස්සල්ලා ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ආවත් අනුර ආවටත් ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම්. මේ විදියට මහගෙන ඉන්න HKD ගාමන්ට කිත් මේ වෙලාවේ සද්දිර ලක්කන දනගමන් වැඩ ටික කරන ගමන් ටාගට් එක කවර් කරාද මේ වෙලාවේ කියන්න බලන්න. නැත්තම් ඉතින් ලයින් සුපර්වයිසර්ගේ මැනුම් තමයි අහන්න වෙන්නේ. ටාගට් එක කවර් කරේ නැත්නම් සින්දුව අහා ඉඳලා සින්දුව අහලා විතරක් හරියන්නේ ඔයා ටාගට් එක කවර් කරන්නත් වෙනවා. හාද මේ වෙලාවේ දිල්හානි දිශාන්තිය වගේ මවිනීතා චන්ද්‍රලතා ශිරාණි ඉරංගී තව ගොඩක් අය ඉන්න මේ හැමෝම එකතු කරගන්නා ඊළඟ ලස්සන සින්දුවට ඔයාටත් පුළුවන් මේ විදිහටම කැමතිම සින්දුවක් අහන්න කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉඳ කලින් අපි ලස්සන සින්දුවක් අහලා යමු නේද? උදේ 11:48

0: උදේ 11:52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5

මෝටසයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටසයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: විලාව මධ්‍යහන 12යි. විලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ලෝකශූර ආජන්ටිනාව ධනගස්වා අවුරුදු 16කට පසු ස්පාඤ්ඤය කිරුළ හිමි කරගනී. ඩෙංගු රෝගීන් 76,000 පණි වැඩිම ගණන ගම්පහින්. ගෙවුණු පැය 24 දී ජීවිතය බෙලිගත් රියානතුරු. පොදු සේවා සපයන වාහන ගැන තත්ත්ව පරීක්ෂාවකට සූදානමක්. මැද පෙරදිග යුදුණුසුම උත්සන්න වෙද්දී බොරතල් මිල යලිත් ඉහළට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,000 ඉක්මවා ඇති බව ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළා. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,910 බවයි සඳහන් වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 5,330ක්, නුවර දිස්ත්‍රික්කයෙන් 5,111ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 5,010ක් ලෙස මේ වන විට රෝගීන් වාර්තා වී තිබෙනවා. රත්නපුර, ගාල්ල, හම්බන්තොට සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික් රැසකින්ද තවදුරටත් ආසාදිතයන් වාර්තා වන බවයි ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ වන විට දිවයිනපුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
2: අද දින වෙන විට ඩෙංගු රෝගීන් 76,044ක් සහ මරණ 53ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. තවමත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඉතින් මේ පවතින කඩින්කඩ වර්ෂාවත් සමගම තවදුරටත් මදුරු ඝනත්ව ඉහළ මට්ටමේ පවතිනවා. ඒ නිසා අපි තවදුරටත් තමන්ගේ පරිසරය සුද්ධ කරගෙන සහාය දෙන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අතර මේ දිනවල යම් කිසි කෙනෙකුට සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාවක, හිසරදය, වමනේ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හම් වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා විශේෂයෙන් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ
1: ජිප්‍රතයා හැමිල්ටන් නැලේ අඩි 50ක ගැඹුරකට පෙරළී තිබෙනවා. ඊයේ රාත්‍රී අනතුර සිදුනේ වලහපිටිය ප්‍රදේශයේදී. අධික වේගයෙන් පැමිණි ජීප් රථය රියදුරට නින්දයාම හේතුවෙන් ඔහුගේ පාලනයෙන් මිදී ඇලට වැටි ඇති බවයි පොලිසිය පවසන්නේ. පැය කිහිපයක මෙහෙයුමකින් ජීප් රථය ගොඩ ගැනීමට පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට හැකි වුණා. වාහනේ ගමන් කර ඇත්තේ රියදුරා පමණයි. මේ අතර මාතර තංගල්ල මාර්ගයේ රස්සන්දනිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් මෝටර රථයක ගැටි අනතුරුව ලොරි රථයකද ගැටි සිදු අනතුරකින් ඩිෆෙන්ඩර් රථයේ රියදුර ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඉන්දියදෙනකුමිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. තවත් අනතුරක් සිදු වුණේ රාවුල් පුන්නකූඩා මාර්ගයේදී. ඒ ලොරි රථය පාපැදියක ගැටීමෙන් එදී පාපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. හයිලිවල් මාර්ගයේ මහර්ගමදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා. තවත් යතුරුපැදිකරුවෙකු මිය ගියේ කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුඹුරාපොළ ප්‍රදේශයේදී. ඒ යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙන් මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේදීද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසනවා. මෙම වැඩසටහන ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහනයේ සිදුවන රියානතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බවට හඳුනාගෙන තිබෙනවා. මෙම තත්ත්වය පිළිබඳ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ අවධානය යොමු වුණා. ඒ අනුවයි මෙම නව වැඩපිළිවෙල ආරම්භ කෙරෙන්නේ. එහි පරීක්ෂාවන් සඳහා සුසුකම්ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මෙවැනිටත් කටයුතු කර අවසන් බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය සඳහන් කළේ. දෙත්වා සිලිකුණාටුවෙන් හානියු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. හැටන් මස්කෙලිය නල්ලතන්නේ ශ්‍රීපාද මාර්ගයේද දෙත්වා බලපෑම් එල්ල වුණා. මෙම මාර්ගයේ හානියටපත් බෝක්කු සහ පැතිබැමි අලුත් වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. අලුත් වැඩියාවන් ඊයේ ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ග සංවර්ධන අධිකාරිය ඊට වැය කරන මුදල රුපියල් මිලියන 87ක්. මේ වසර අවසානයේට පෙරෙහි කටයුතු අවසන් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර මහතා සඳහන් කළේ.
0: අපි 61 ඉඳලා නල්ල කන්‍ය දක්වාම දුර ප්‍රමාණයත් අදාළ දික්කා විසින් විනාශ කරපු පැටි බැමි ටික සහ බෝපු ටික අනුස්පදියා කරන නැවත ප්‍රසංස්කරණය කරන්න අදාළ මිලියන 87කට වඩා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා සංවර්ධන කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි මාස 5ක් ඇතුළත මේ කොන්ත්‍රාත්තුව නිම කරන්න කොන්ත්‍රාත්තුවක් බැඳලා ඉන්නවා. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබට පහුගිය කාල සීමා යම් කිසි අපහසුතාවයකට පත් වුණා නම් ඒ අපහසුතාවය ආණ්ඩුවක් විදිහට ඉතායික් වලින් නිවැරදි කරලා නැවත සුපුරුදු පරිදි නිපුණත්වම ලබාගොත වටපිටාව නිර්මාණය කරලා දෙන්න සූදානම්.
1: දෙත්වා සොලිකුණාටුවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් මුදල් ලබා දීමේ තවත් අදිරා කිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරුණා. එදී බෙදා දුන් මුදල රුපියල් 174,000ක්. පවුල් 58ක් සඳහා මුදල් චෙක්ප ප්‍රධානය සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
3: අර්ධ නිවාසයක් හානි කියලා කියන්නේ මෙතන සමහර 25,000 50,000 හානි වෙච්ච අය හරියට ගණනය කරොත් ජනාධිපතිතුමා කිව්වේ ඒවා ගණනය නොකර 105ක් දෙන්නේ. ඒ අයට හිටපු තත්වයට වැඩිය යමක්, එයා ජීවත් වෙච්ච දෙයට වැඩිය යමක් අපි දෙනවා. එයාට ශක්තියක්, ධෛර්යයක්, හැකියාවක් එකතු කරනවා එයා හිටපු තැනින් සමාජයේ ඔසවලා තියෙ. එහෙම කවරදාවක්වත් ආණ්ඩු හිතුවේ නැහැ. ඔයගොල්ලෝ කල්පනා කරන්න.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාද අදහස් පළ කළා.
4: ජනාධිපතිතුමා ඇතුළු රජයට සූතිවන්ත වෙන්න ඕන. වන්ද වඩා කසරණ බායට පත් වෙච්ච බහුතරයක් හිටිය ජනතාව ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා වැඩි යමක්. ඔවුන් ළඟට ඇවිදilla ජනාධිපතිතුමා ඇතුළු රජයට සූතිවන්ත වෙන්න ඕන. වන්ද වඩා කසරණ බායට පත් වෙච්ච බහුතරයක් හිටිය ජනතාව ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා වැඩි යමක්. ඔවුන් ළඟට ඇවිදilla හා දෙවැන්ත මුදලක් ලබා දීලා ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න සහ තවත් අධියරක් ඔවුන් ජීවත් වුණාට වඩා වැඩියෙන් තවත් අධියරක් ජීවත් වෙන්න අවකාශ ලබා දුණාට බොහොමත්ම සූතිවන්ත වෙනවා.
5: බලාපොරොත්තු නොවුණු ආධාරයක් මිනිස්සු අතර බෙදලා දුන්නා. ඒක මීට කලින් කිසිම රජයකින් සිද්ධ වෙච්ච නැති දෙයක්.
1: ඒ අදහස් පළ කළේ ජනතාවයි. මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ මෙහෙයුමකදී නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සිදු වූයේ පසුගිය 16 වනදා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව ඝාතනය සිදු කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු සායිට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ඊයේ සවස මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අපරාධය සිදු කිරීමට යොදාගත් යතුරුපැදියද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්තරංගොඩ ගෙන ඇති සැකකරුවන් දෙදෙනා රණාල සහ පල්ලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 21 සහ 29 යන වයස්වල පසුවන බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දෙවයිනපුර අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 26849 දෙනෙකු පරීක්ෂා කර 564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් 21 දෙනෙකු අපරාධවලට ඍජුව හඳුනාගත් අය බවයි පොලිසිය පවසන්නේ. වරෙන්තුකරුවන් 280ක් සහ විවෘත වරෙන්තුකරුවන් 344ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බීමාත්‍රිය දුරන් 112 දෙනෙකු, අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධව 93 දෙනෙකු සහ රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන 4225 දෙනෙකුට එරෙහිවද නැතිව ක්‍රියාත්මක කළ බවයි පොලිසිය සඳහන් කළේ.
6: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI බොරතෙල් බැරල එක මිල 2.3%කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරල එක මිලද 2.62%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. මර්බන් බොරතෙල් බැරල එක මිල 4.62%ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මැදපෙරදිග කලාපයේ පවතින නවතම යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් වලට පවතින අවධානම හමුවේ මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. වසර 16කට පසු පාපන්දු ලෝක කුසලාන කිරුළ තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම ගෝලයකට බිඳුවක් ලෙස පරාජයට පත් කරමින් මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම ස්පාඤ්ඤ පෙරලිකාර කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණි අතර ආජන්ටිනාව මෙම තරගාවලිය පුරා ඉදිරියට ආවේ සිය වාසනාව උපයෝගී කරගනිමින් බවයි ක්‍රීඩා විචාරකයින් පවසද්දී. ලෝපුරා ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයේ දිනාගත් අවසන් මහතරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් අදාළ වූම 12:30ටයි ආරම්භ වුණේ. அமெரிக்காவை பயத்தி தரங்கேதி பலமார்தே நிமாவட்ட பாத்துயே கண்டாயம் தேக்கட்டம கோல லபாகனிமி அவஸ்தாவு அஹிமி கரமீன் கெசே வித்தாத் லோககுசலான் அவசன் மகாதரங்கேக்கு உணுசும லோபுரா பாபாந்துலோலின் வடா தனோமின் மெம தரங்கே திவன அர்தேதி கண்டாயம் தேக்கட்டம கிசிந்து கோலியாக் லபாகனிமிட்டே நெஹ ஏனு தரங்கே ஜெயக்ரான் ඒ අනුව තරගේ ජයග්‍රහකයා තෝරා ගැනීම සඳහා විනාඩි 30ක අතිරේක කාලයක් ලබා ගැනීමට සංවිධායකින් පියවර ගත්තා. එම අතිරේක කාලයේදී ප්‍රබල ආජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්ඩිනන්ස් රතු කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත් වීම ආජන්ටිනා කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කළා. ඒ අනුව උන්ට සිදු වූ ඒ ක්‍රීඩකින් දස දෙනෙකුගෙන් ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට රේව තරඟ වැදීමටයි. තරගේ 106 වන විනාඩියේදී ස්පාඤ්ඤ ජයග්‍රහයි ගෝලයේ වාර්තා කිරීමට සමත් වීමත් සමග වසර 16කට පසු පාපන්දු ලෝක කුසලාන කිරුළ හිමිකර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා. නියමිත කාලයේ අවසන් වන විට ගෝල එකට බිඳුවක් ලෙස ප්‍රබල ආජන්ටිනාව පරාජයට පත් කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන් කටයුතු කළේ ලෝපුරා ක්‍රීඩා ලෝලින්ගේ ප්‍රීති ගෝසා මැද්දේ. அமெரிக்கா ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் கே பிரதானத்துவன் பவதி ஜய சங்கேத பிரதானேத பாபந்து கிரீடா பிரபலையின் மென்ம லோகே தேஷ்பாலன பிரபலைந்து எக்வ சிட்டியா லக்கண்டு பிரவுர்த்தி யலின் சிரஸ்தல லோகஷூர் அர்ஜென்டினாவு தனகாஸ்வா உருது தாசேகட பசு இஸ்பாஞ்ச பிஃபா கிருள் ஹிமிகரகானி டெங்கு ரோகின் 76,000 பணி வெடிம கணன கம்பாயின் ගෙවුණු පෑ 24ේදී ජීවිත හය බිලිගත් රිය අනතුරු. පොදු සේවා සපයන වාහන ගැන තත්ත්ව පරීක්ෂාවකට සූදානමක්. මැද පෙරදිග යුද උණුසුම උත්සන්න වෙද්දී බොරතෙල් මිල යලිත් ඉහළට. මිලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් සංචාරයේ විශේෂාංගය.

හිත නැවතුණු තැන. සංචාරේ. රිවස්තන් කිව්වහම එක්වරක් දෙවරක් සංචාරය කළත් මදී කියලා හිතන සංචාරක කලාපයක්. ඒ නිසා රිවස්තන් සංචාරක කලාපයේ හරියටම යන්නේ කොහොමද? අද සංචාරයේ ඒ ගැනයි. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි රිවස්තන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම සහ මීදුමෙන් වැසුණු අපූර්වතම සංචාරක ගමනාන්තයක්. නක්ලස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ කලාපයේ සංචාරය කරන්න කැමති ඔබට බලන්න තියෙන තැන් ටික ලස්සනට විඳගන්න පුළුවන්. රිවස්තන් යන්න හොඳම මාර්ගය මොකක්ද? කොළඹ ඉඳලා එනවා නම් කොළඹ හයිවේ ඇවිත් කුරුණෑගල දඹුල්ල පාරෙන් මාතලේ පාරට දාලා මාතලේ නගරෙන් රත්තොට හරහා රත්තොට රිවස්තන් එන්න පුළුවන්. මහනුවර ඉඳලා එනවා නම් මහනුවර මාතලේ හරහා රත්තොට රිවස්තන් එන්නත් පුළුවන්. බලන්න තියෙන තැන් මොනවද? උදෙන්ම ආවොත් මාතලේ අලු විහාරයට ගිහින් වැඳ පුදාගෙන ගමන පටන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මාතලේ රත්තොට පැත්තේ සිට රිවස්තන් කඳ දෙසට යනකොට හමු වෙන පිළිවෙලට නරඹන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා. සංචාරේ බඹර කිරියල්ල ඒ එක තැනක්. රත්තොට නගරේ පහු කරලා ටික දුරක් යනකොට පාර අයිනෙම වගේ මේ ලස්සන දිය ඇල්ල හමු වෙනවා. අයිනෙ කිව්වට මීටර 50ක් වගේ යන්න ඕනේ. හැබැයි දැන් මෙතන තිබ්බ වැල්පාලම නම් නෑ. දිත්වා වලට ගහගෙන ගියා. මෙතන නෑම නම් ටිකක් අනතුරුදායකයි. එනිසා පරිස්සම් වෙන්න. සංචාරේ රිවස්ටන් සන්නිවේදන කුළුණ සහ කඳු මුදුන. ඒ බලන්න පුළුවන් තවත් තැනක්. ප්‍රධාන පාරේ ඉදිරියට යනකොට රිවස්ටන් කඳ පාමුලට පැමිණිය හැකි. එතන ඉඳලා වාහන ඇතුළු කිරීමට අවසර හම්බ වෙන්නේ නැහැ. විශේෂත්වය තමයි කිලෝමීටර 1.5ක පමණ දුරක් සුන්දර පයින් යන ගමනක්. පාර දෙපැත්තේ තියෙන තේවතු සහ අධික සුළඟ මීදුම මැදින් කඳු මුදුනට යනකොට තියෙන සන්නිවේදන කුළුණ ළඟටම යන්න පුළුවන්. ඒක සුන්දර අත්දැකීමක්. ශ්‍රී ලංකාවේ වැඩිම සුළඟක් වදින තැනක් විදිහටයි මේක හඳුන්වන්න පුළුවන්. බර අඩු අය යද්දි නම් පරිස්සම් වෙන්න ඕනේ. ඒක බලලා පල්ලම බහිද්දි තමා ලස්සනම හරිය හම්බ වෙන්නේ. ලස්සන view point කිහිපයකුත් එක්ක මානිගල කන්ද එහෙම ලස්සනට බලන්න පුළුවන්. සංචාරේ ඊට පස්සේ හම්බ වෙනවා පිටවල පතන සහ පුංචි ලෝකාන්තය. රිවස්ටන් කන්දෙන් බැහැලා ඉදිරියට යනකොට පිටවල පතන හමු වෙනවා. මේක අක්කර ගණනාවක් පුරා විහිදුණු තැන්නක්. විශේෂත්වය තමයි මේකේ කෙළවරටම ගියාම අඩි දහස් ගණනක ප්‍රපාතයක් සහිත පුංචි ලෝකාන්තය හමු වෙනවා. එතන ඉඳලා මුළු තුම්බර මිටියාවතම ඉතාම ලස්සනට පේනවා. සංචාරේ තව තැනක් තියෙනවා. ඒ තමයි සේර ඇල්ල. පිටවල පතන පහු කරලා තවත් ඉදිරියට යනකොට සේර ඇල්ල හමු වෙනවා. විශේෂත්වය තමයි දිය ඇල්ල ඇතුළට වෙන්න පිහිටි ගුහාව. ඇල්ල කඩා හැලෙන වතුර තීරයට පිටුපසින් තියෙන මේ ගුහාව ඇතුළට වෙලා ඇල්ල දිහා බලන් ඉන්න එක පුදුමාකාර අත්දැකීමක්. හැබැයි නානේ එක නම් ඉතාම අනතුරුදායකයි. තවත් තැන් නම් ගොඩක් තියෙනවා. ඒවා බලන්න අඩුම ගානේ දවස් 3-4ක්වත් යනවා. සංචාරේ රිවස්ටන් වලට අධික වැසි සහ මීදුම ෂණිකව එන්න පුළුවන්. ඒ නිසා කොඩයක් හෝ වැහි කබායක් සහ සීතලට ඔරොත්තු දෙන ඇඳුමක් අනිවාර්යයෙන්ම රැගෙන එන්න. රිවස්ටන් සහ පිටවල පතන හරහා සෑහෙන්න ඇවිදින්න තියෙන නිසා ලිස්සන්නේ නැති පහසු සපත්තු යුගලයක් පළඳින්න. වැසි දිනවලදී කූඩැල්ලන් බහුලව ඉන්න පුළුවන්. ඒ නිසා කූඩැල්ලන්ගෙන් ආරක්ෂාවෙන්නත් මතක තියාගන්න. නකල්ස් කියන්නේ ලෝක උරුමයක්. ඒ නිසා ඔබ රැගෙන යන ප්ලාස්ටික් පොලිතින් දවටන එහි නොදමා එන්න මතක තියාගන්න. අනාගත පරපුරට රිවස්ටන් අත්දැකීම විඳගන්න අපි අපේ වගකීම හරියට ඉටු කරමු.

0: නැවතුණු තැන. සංචාරේ.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena domas entry week team yantrika sadambara himikaruwiku wanna adumama tanna 01177979
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ප්‍රයාස කරන්න දෙමයි. ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.
1: Overtime Beats with Jamie.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින් සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: දවල් 12 වෙනි තිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. Heart beat. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ

දොළහය විනාඩි තිහයි. ඉතිං අපි නිවුස් සහල් රටේ ලෝකෙ වුණ දේවල් දැනගෙන ඉක්මනට ආවනි මේ පැත්තට. ඔයා ඉන්දෝද කියලා බලන්න තමයි මං ආවේ මේ වෙලාවෙ. එක්කෙනෙක් අහලා තිනවා කොහෙදන්නේ ඔයා ගියේ කියලා. මං කොහෙ යන්න දන්නේ ඔයාව දාලා. ඔයාව දාලා යන්නේ නැහැ ඉතින්. ආපහු එනවා ගියා. චන්දනේ කේ හන්නදී වගේම ජපන් වලින් යගේ පුංචි දුවෝ ඒ වගේම තන්කල්ලින් යගේ ආදරණීය බිරිඳ එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ශාම්යා චන්සි එක්කම යගේ පුතාව එකතු කරගන්න තියෙනවා. ඉතින් ආදරේ ලක්ෂණ කියලා තමයි තියන්නේ. ඔය විදිහටම ආදරෙන් ඉන්න ලක්ෂණ අහගෙන ලංකාවෙන් කොච්චර දුර වුණත් ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. 93.5 93.7 මාත් එන්නව සුදු. කවුද මේ සුදු? එයා රෙද්දි මහන ගමන් තමයිනේ. වඩා කිසි මහන්සිය දැනුණ ගමන් ඉතින් මහන්සිය නැති වෙන ලක්කන චුටක් සද්ද වැඩි කරලා ළඟින්ම තියාගන්න. රෙද්දි මහනවා කියලා දැනෙන්නේ නැහැ, මහන්සියක් වල දැනෙන්නේ නැහැ. මේ ලස්සනම සිඳුවාට ඇහෙනකොට මෙහෙට නම් වහිනෝ කියලා තියෙනවා. ශාම්ම්‍යා ශාම නේද හැමදාම කියනවා. ශාම ඔයාව එකතු කරගන්න ලස්සන ෆොටෝ එකක් වල තියෙනවා. ඉතින් යටත් පොඩ්ඩක් යන්න හිතනා වගේ ෆොටෝ එක දැක්කම හරිම ලස්සන පැත්තක්. කඳු ගොඩාක් තියෙන මිදුමින් වැහිලා තියෙන පැත්තක් තමයි මේ වෙලාවේ ශාම ඉන්නවා. කොහෙද ඉන්නේ ශාම කියන්න බලන්න. ඔයාව එකතු කරගන්න මේ වැස්සේ ලස්සන සින්දුවක් අහන්න. අක්කේ අපේ තින්නවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේම අනුෂ තමයි මැසේජ් එකක් දාලා තිනේ. ආවත් එකතු කරගන්න අනුෂ. කුමාරි එදපුතගල්ලේ මැසේජ් එකක් දාලා තිනේ. සුබසන් සුබ දවසක් කියලා. ආවත් එකතු කරගන්න. මේ වෙලාවේ සද්දටම ලක්කන අහනවා කියලා දන්නවා. ඉතින් මං එයාගේ එකතු කරගන්න කියලා තිනේ. නයිනීෂ ගාමිණී වගේම සුභාෂිනි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනුවා. ඒ වගේම තමයි සංජීව කෝල් කරා. ඉතින් සංජීව කිතා තමයි වෙලාවේ අසනීප වෙලා කිව්වා ඉන්නේ. ඉක්මනට හොද වෙයි නේද? එහෙම තමයි. ඉතින් ලෙඩ වෙනවා ඒ වගේ දේවල් වෙනවා. අපිට ඉතින් මූණ දෙන්න වෙනවා නේද කොච්චර දේවල් සිද්ධ වුණා. එහෙම තමයි. ඉතින් ජීවිතය කියන්නේ නේද හැමදේම එක අපි ඉස්සරහට යන්න ඕනේනේ. ඉතින් බෙහෙත් ටිකක් අරගෙන ඉක්මනට අඩු කරගන්න නේද? උදේ නෙමෙයි දැන් දවල් වෙලා තියෙන්නේ. දවල් 12:37.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 40යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්දම් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.

කොහෙ හරි දුර ගමනක් යනකොට ඔයා කොහොමද යන්න කැමති? කැමතිම කෙනෙක් එක්ක කොහරි ට්‍රිප් එකක් යන්න කැමතිද? කැමතිම කෙනෙක් ඉතින් ළඟ ඉන්නකොට අපිට ඉතින් හිත සතුටින් ඉන්න පුළුවන් නේද? එහෙම තමයි. ඉතින් අපි කැමතිම අය අපි ළඟ ඉන්නකොට අපිට නිකන් හිත සතුටෙන් පිරෙනවනේ. ඒ වගේ තමයි ඉතින් ඔයත් ලක්කඩ අහගෙන ඉන්නකොට නේද, ඔයාලගින්ම තියාගෙන ඉන්නකොට හිත සතුටෙන් පිරෙනවා කියලා කෙනෙක් කියනවා. එහෙම තමයි. ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්නකොට ඔයා කැමතිම කෙනෙක් ළඟ ඉන්නවා වගේනේ. දරුව තමයි එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. එයා අනුරාධපුරේ කිව්වා ඉන්න මේ වෙලාවේ අනිවාර්යට ගෙදර ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා ඉන්නකොට එයාගේ පවුල හැමෝමත් එක්ක මේ වෙලාවේ සත්තර ලක්කනාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් අර පවුලේ කෙනෙක් ළඟ ඉන්නවා වගේ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ලක්කන අහගෙන ඉන්නකොට එහෙම තමයි නේද. ඉතින් කැමතිම සින්දු දෙනකොට ඉතින් ආය මොකද්ද කතා කරන්නේ? ඒ වගේම එකට කරගන්න ඕනි මේ වෙලාවෙන් පාදුක්කේ දිල් රුක්ෂී ඉන්නවා මේ වෙලාවේ අපිට චන්දනලී රාජ් මහත්මයනි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි කලින් ඇහුවා හැබැයි අහගෙන ඉන්නවා අයගේ චුටි දුව. ඒ වගේම ජයනී, ලොකු පුතා, නෙතුම් පොඩි පුතා, සඳුරු, ඒ වගේම අම්මත් අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අපි අහමු. හයි නංගි, කොහොමද? මං ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයත් කොහොමද? මොකද කරන්නේ මේ වෙලාවේ? කෑම කාලෙම

ද දවල්ට හෙම නැත්තං දාම යනවද නැත්තං ඔය ඔෆිස් එකට ගිහිල්ලා වැඩ ටික කරගෙන කරගෙන යනවද ලස්සන සින්දුවක් දෙන්න පින්නවල ඡන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ යගේ පුතාලා ඒ වගේම හස්බන්ඩ් ඉන්නවා කියලා තියෙන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා ජය වේවා කියලා දෙනවා ඔයාටත් ඉතින් ජයෙන් ජයම වෙන්න ඕනේ අක්කේ ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න ලස්සන කටහඬින් මගේ නම කියන්නකෝ අනිවාර්යෙන්ම යටිහන්තර සිපවත් ජනපදයේ ධනුෂි දිදුලංකනා තමයි මැසේජ් එක දාලා දෙන්නේ දිදුලංකනා ලස්සන නමක් තියෙන්නේ ලස්සන ගැන ළමෙක් වෙන්න ඇති මං හිතන්නේ එහෙම නේද ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට හැබ්බීට අපිට ලස්සන සින්දුවක් දෙන්න ගම්පලින් තමයි මැසේජ් එකක් දාලා තියෙන කුමාරි ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට අපිට කතා කරන්න ඉතින් ඔයා කැමති සින්දුවක් ඉල්ලගන්න මියෝන දෙකට දවල් එක වෙනකම් පුළුවන් තව චුටි වෙලාවෙ ඉතින් ඉක්මනට එන්න මේ පැත්තට FM 93.5 93.7

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොවදින් දේසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳ හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

0: රටට වග කියන රේඩියෝ.
1: අද ඉති මට අද වෙලාව ඇවිල්ලා තියෙන දවල් 12 විනාඩි 54 කියනකොට මං අදට ගිහිල්ලා එන්නද? හාද. ඊට මං හිතේනවා උදේ 10 වෙනකොට සද්ද වැඩි කරගෙන අහන්න. හાર્ට් බීට් මම යෂ්.

0: மைதா வை பீட் இட் மிக்ஸ் வெனா ஹார்ட் பீட் සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව අද පස්සරුවේ සිදු කෙරෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී හිටපු පොලිස්පතිවරයාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවකයි මේ වන විට තැන්පත් කර තිබෙන්නේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියා. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ CD වික්‍රමරත්න මහතා තලාහෙන් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිවැදී මිය ගියේ පසුගිය සිකුරාදා. මේ යන විට ඒ මහතාගේ වයස අවුරුදු 63ක්. CD වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධාරියෙක්. 1980 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක් වූ ඒ මහතා 2019 වසරේ අප්‍රේල් මාස 28 වනදා සිට වසරකට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. ඉන් අනතුරුවයි 2020 වසරේ නොවැම්බර් 28 වනදා මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස පත් වුණේ. සේවා දිගු කිහිපයකින් පසු ඒ මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ලැබුවේ 2023 වසරේ නොවැම්බර් මාස 27 වනදා. මැදපෙරදිග යුද ගැටුම් යළි ආරම්භ වීමෙන් පසු ඇමරිකාවේ නමවන දිනටත් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඇමරිකා මාධ්‍ය මනදෙන් නිලධාරියා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වෙළඳ නැව්වලට පහර දීමට සහ නාවික ගමන් මාර්ග අවහිර කිරීමේ හැකියාව අඩපණ කිරීම වෙනුවෙන් නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව වෙළඳ නෞකාවන්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයේ සඳහන් වන්නේ. ජාත්‍යන්තර මුහුදු මාර්ග පාලනය කිරීමට ඉරානය උත්සාහ කරන තාක්කල් ඔවුන්ට ඇමරිකාවේ ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුවන බවද මධ්‍යම අනදෙන් නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු දෙකට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අදට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

පස්සරු එකපහු වෙලා විනාඩිය 11යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. දවස් දෙකකට පස්සේ අපේ මුණ ගැසෙමු. අද ජූලි මාසයේ 20 වෙනිදා සතියක ආරම්භයත් එක්ක සඳුද දවසක අපි මුණ ගැහෙන්නේ. දැන් ජීවිතය ගැන අපස්සට හැරලා කල්පනා කරනකොට වාට තේරෙනවා ඇති වට සෑහෙන වයසක් ගෙවිලානේ. ඒ වුණාට හරිම හිස්පවක් වන ජීවිතය දරනවා වෙන්න පුළුවන් මේ වෙනකොට. වාට වෙන්න ඕන විදිහට මේ දේවල් ඒ හිතපු විදිහටම සිද්ධ වෙලා නැහැ කියලා හිතනවා වෙන්නත් පුළුවන් මේ වෙද්දී. ඒ වගේම මොනවද කරන්න ඕනේ කියලා නොතේරෙන අගමුල පැහැදිලි නැති වානිකා නෝල් බෝලක පැටලිලා ඉන්නා වගේ හැඟීමකුත් දරනවා වෙන්න පුළුවන්. කියා ගන්න කෙනෙක් නැතුව අඬන්න ඕනේ වගේ හැඟීමකින්ද දැන් මේ වෙලාවෙ ඉන්නේ. සමහර කෙනෙක් එහෙමත් ඇති. හැබැයි මෙහෙමයි අද දවස කියලා කියන්නේ ඔය මීට වසර ගණනාවකට දින ගණනාවකට කලින් ගත තීරණවල ප්‍රතිඵලයක්. ඒක කවුරුවක්වත් ඔයාට ඇති කළ දීපු දෙයක් නෙවෙයි. ඒව ඔයාගේම තීරණවල ප්‍රතිඵල. මේ අද කියලා කියන්නේ ඔයාගේ තීරණයක ප්‍රතිඵලයක් හරියද? ඒක නිසා ඉස්සරහට එන දවස් අද වගේ නරක හැඟීමක් නැතිව ගෙවන්න ඕනේ නම් මමට යෝජනා කරනවා මොනවා හරි දෙයක් ඔයා කැමති විදියට අලුතින් පටන් ගන්න කියලා. අර කතාවක් තියෙනවානේ විවිධ ආරම්භ කරන්න ඔයාට නූල් දිවිමය වශයෙන් හරි ලැබෙන්න පටන් ගන්න. හැබැයි පටන් ගැනීම තමයි වැදගත්. ගොඩක් දෙනෙක්ට නැත්තේ දෙයක් පටන් ගැනීමේ ආරම්භක ශක්තිය. ඒක නිසා මමට යෝජනා කරනවාට පොතක් ලියන්න පුළුවන් නම් අද පළවෙනි පිටුව ලියන්න පටන් ගන්න. ඔයාට ලස්සන සින්දුවක් කියන්න පුළුවන් නම් ඒ සින්දුවක් කියන්න පටන් ගන්න. ඒ වගේ මොඩ ලස්සට මහන්න පුළුවන් නම් මහන්න පටන් ගන්න. පටන් ගන්න නැති තාක් කල් ඔයාගේ බලාපොරොත්තු හින විතරයි. ආරම්භක අවදි අද දවසේ පටන් ගන්න. හරි. හරි යන අද හවස 4 වෙනකන් ඕල් ටයිම් වේට් සිට චාමි. අහන් ඉන්න පුළුවන්. එකයි වෙනාඩි 13යි.

0: La Kana Radio
1: ITN. බින්දුවයි 7යි බින්දුවයි 3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගිහිල්ලා අද දින post එකට like එකක් දාලා comment එකක් දාලා share කරන්න බැරි කමක් නෑ මං හිතන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දවල් එකයි වෙනත් 21යි.
2: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

රාත්‍රී හතට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: Agenda, Radio ITN.
1: පසරු එකපහ වෙලා විනාඩි 23යි වෙලාව. FM 93.5 නාරි 93.7 නාරි මේ වෙලාව ලක්කඩ ඕල් ටයිම් බීට්ස් අහගෙන ඉන්නේ. අහන් ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් ගෙවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ඔයාලා එකක් දාලා comment එකක් දාලා තියෙනවා නම් මම හවස 3න් පස්සේ ගේනවා. messages ටික මේ සෙන්ටෙන් පස්සේ තමයි කියන්න මං හිතන් ඉන්නේ.

රහසක් නම් එහෙම කියනවෑ නේද? බලන්න මේ රහස් රකින්න විදිය. ඒකයි විනාඩි 26 වෙලාව. සුබදාව ලක්ෂාමී කියලා එවලා තියෙන පළවෙනි මැසේජ් එක හිතන්නේ කාගෙන් කියලාද? බරුදල් පොලින්, එස්එල් ප්‍රනාන්දෝ, ලහිරෝ, ශහානි, නතාලිය, ශනාරා, දුමින්ද, සවරේ, ශනා, මිරොන්, ඇන්ටන, වසන්ත, මැක්සිමස් වලවද එකතු කරගන්න හන්නේ ඉන්නේ. ටංකලි ස්ටිකර් කමෙන්ට් එකක් දැම්මා. සුබ සතියක් ශාමියාගේ. කොහොමද ඔයාට අදට හින්දි සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. දහරක්කවත් එකතු කරගන්න කියලා ධර්ණය කලින් තරුෂි බස්නායකවට මැසෙන්ජ් එක කරලා දෙන්න. හරි හරි. මාපලගම පියාජේ ඔයාටත් සින්දුවක් අහන්න ඕන වුණා නේද? අපි සින්දුවක් අහමු. අකේ ඉස්කෝලේ ගිහිල්ලාද කලින් ආවා කියලා යටියන්තුට සීපොත් ජනපදයේ ධනුෂි දෙදු ලංගන. අද මෙච්චර කලින් ආවේ. අක්ක චතුනිවත් එකතු කරගන්න කිමද කාරණා එක්සෑම් එක හින්දාද? හෙලෝ චාමි, සුබ දහවලක් වේවා. මැසේජ් එක දාලා ඔයාවත් අහගෙන පරිස්සමට රිය පදවනවා. සුපුරි සින්දු සෙට් එකක් ඕනේ කියලා තියෙනවා. මේ මැසේජ් එක හිතන්නේ කොහෙන් ගේරද? බාහිරින් වලින්. චන්දරකේ හන්නදී වගේ මැසේජ් එක. ජපානෙන් ඉන්නවා දිල්ශී, තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා, ජෝන්වත් එකතු කරගන්න. තැන්ක් යූ ආදරණීය මැසේජ් එක වෙනුවෙන්. ඊට පස්සේ හාය ජාමියක්ක, සුබ දහවලක්. ශානා තරහ වෙලා දෙයත් එක්ක. එයාගේ නම කියන්න එපා කියලා දින මන් දැන් දැක්ක තවුඩ නමුතුවට කියනවා. මොකද මේ පෝස්ට් එක මගේ උනේ නැති වුණාට කමක් නැහැ. මම දුරින් ඉඳන් ආදරය කරන්නම් කියලා ආදරය කළාට හිත කිව්වෙම එයා මගෙම වෙලා මගේ ළඟින්ම ඉඳන් ආදරය කරන්න තිබ්බනම් කියලා. ඉතින් ඒ වෙලාවට මං කරේ මැස් එක වහන් එයාව මගේ ළඟින් මවාගත්ත එක. හොඳයි නේ, හීන සමහර වෙලාවට හොඳයි. ඇස් අහගෙන ඉන්නකන් අනුමත කරන්න බෑ මට නම්. එකයි විනාඩි 28. ඇයි එහෙම කිව්වේ කියලා පස්සේ වෙලාවක කියන්නේ.

0: මස්සනායින්නකං එකයි විනාටි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
0: 0.7 0.3 93.5 93.4 මැසේජයක් ගෙවුවා නම් මේ සින්දෙන්

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එක පහු වෙලාව විනාඩි 45යි වෙලාව. මැසේජස් ටික බලන්න යාවේ. හයි. කොහමද කියලා පින්නවලින් චන්දේ ඔබට මැසේජ් එකක් එවලා තියෙනවා. පුතාලා සිතු දෙතු හස්බන්ඩ්ට එකතු කරගන්න. පුතා කියනවා ඔයාට කතා වගේම හොඳ මතකයක් තියෙනවා කියලා. නැත්නම් මට එකකේව කරපු එහෙම මම මුත්තට මතක තියන් ඉන්නේ. ඒව දෙයක් මතක තිබ්බොත්ට පාඩම් එහෙම නම් එහෙම මතක හිටින්නේ නැහැ. අපිට මතක හිටනෝ නම් ආන් එහෙම තමයි. අපිට වැඩක් නැහැ. හයි ජාමියා කසව දාවලක්. අපච්චි ජස්ටින් මගේ සමන්තක ජෙනුල් නැතුමිර ජෙහෙන් නැත්සක යනල් නැත්සරව එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන නම් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු. කෙල්ලෙක් සිටියදී ආගන්න තවත් කෙල්ලෙක් පපුවේ කොණ්ඩක තබාගෙන රහසින් හෝ පෙම් කරන කොල්ලෙක්ට අවංක ගුණ යහපත් කෙල්ලෙක්ගේ සුවඳක්වත් කිසිම සංසාරයක කිතිනක හෝ හමු නොවිය යුතුය. කෙල්ල පෝස්ට් එකක් එවලා තියෙන අන්තිමට තියෙනවා නම කියන්න එපා කියලා. නම ඉතින් මන් දන්නේත් නෑවන්නතු නම කියන්න ඉතින් බෑනේ. හයි ගුඩ් ආෆ්ටර්නූන් මාතින්නවා චානෝ රත්තටින්. ඔයාව එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ ළඟට. ඊට පස්සේ මේ ඔයාව බලන්න ඕනේ කියලා තියෙනවා. කවුද ඒ? පොඩ්ඩක් ඉන්න බලන්න කවුද කියලා. තෝරකොටුව පාරේ නිපුන පුතා නිරෝෂණ පුතා නාරම්බල ක්‍යූ කලෙක්ෂන් එකේ කටිය අනුර හරිනේ මන් තංකර නම හොයාගත්තා. හිතුවනේ මට හොයාගන්න බැරි වෙයි කියලා. එමන එකතු වෙන ලස්සන සින්දුවකට කැකලෙන් දුමින්ද ලක්මාල් චතුරිකා මෙහෙරානේ දුව සහෙලි නොමායා පුතා හිරුජ සස්විදුව එකතු කරගන්න කියලා තියෙනවා. දකින්න ඕනේ බලන්න ඕන නම් යන ලක්කන ෆේස්බුක් පේජ් එකට. අද පෝස්ට් එකේ මං ඉන්න. හානේ වෙන ඕන දෙයක් ඇච්චාවේ.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 167 අංකයට ඔබ

දවල් එකායේ වෙනට පනස්සාතයි වෙලාව චාමියෝ යන්න දේළඟ පෑට කියලා කවබඩි මගෙන් අහන්න කලින් මංහිතුව යන්න ඕනේ කියලා. එහෙනම් එන්ඩකෝ ඒ පෑටත් 07 0393 5 3 7 මැසජයක් එවන්නත් පුළුවන්. ෆේස්බුක් පේජර ගිල පෝස්ට් එක බලලා ලයික් අන්තල කමෙන්ට් එකක් දාන්න.

0: দশম পাহা অনুতনাই দশম হাতে লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: বিলাও পাসরু দেখাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දිත්වා සොලිකුණාටුවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් මුදල් ලබා දීමේ තවත් අදියරක් හිඟුරක්කුඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කෙරුණා. එෙහිදී බෙදා දුන් මුදල් රුපියල් ලක්ෂ 174ක්. පවුල් 58ක් සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
3: අර්ධ නිවාසයක් හානි කියලා කියන්නේ මෙතන සමහර 25000 50000 හානි වෙච්ච අය හරියට ගණනය කරෝ. ජනාධිපතිතුමා කිව්වේ ඒවා ගණනය නොකර ලක්ෂ 5ක් දෙන්නේ. ඒ අයට හිටපු තත්වයට වැඩිය යමක්. එයා ජීවත් වෙච්ච දෙයට වැඩිය යමක් අපි දෙනවා. එයාට ශක්තියක්, ධෛර්යයක්, හැකියාවක් එකතු කරනවා. එයා හිටපු තැනින් සමාජයේ ඔසවලා තියෙන. එහෙම කවරදාවක්වත් ආණ්ඩු හිතුවේ නැහැ. ඕගොල්ලෝ කල්පනා කරන්න.
2: අමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් හෝමු සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහන නෞකා දෙකක් පුපුරා ගොස් ඇති බව ඉරානය පවසනවා. ඒ හේතුවෙන් හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ප්‍රවාහන පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ ජෝර්දානයේ අක්බාර් ගුවන්තොටුපලේ පිහිටි අමරිකානු ගුවන් යාන දෙක බැලස්ටික් මිසයිල් දෙකකට බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කළ බවයි. එමෙන්ම කුවේටේ අදීරා හමුදා කඳවුර, අලි අල් සලේම් ගුවන් හමුදා කඳවුර සහ සිරියාවේ පිහිටි අමරිකානු හමුදා ස්ථානද ඉලක්ක කළ බව එම බලකාය සඳහන් කළා. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්වරු තුනට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Pratite Vaga Kijene Radio.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Hava sir, deka pahu vela vina de dahaya vela. All time bits chami api nya pe devare pae eketa ne da vina de dahaya kapi gata kala siddu akala. Issara vasse huwe dan vasse paayala. Kela vattegama shyamu mata message ya kala denu. තමයි වැස්සේ ඔයා මට මැසේජ් කරලා මම ඒක කියවනකොට වැස්ස පහයලා තියෙන්න පුළුවන්. එහෙම තමයි. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. හලෝ අපි තෙන්නවා ඉතාලි වලින් මෙන්ටිස් එකතු කරගන්න. Thank you මැසේජ් එකක් කිව්වට. Hi Onawa. මං ඉතින් දෙවෙනි දවසේ ලක්කන්ටට මැසේජ් එකක් එවන කියලා තියෙනවා. මං ඔයාට කිව්වනේ. ඔයා සිකුරාදාට පස්සේ මං ඔයාට කිව්වා සමුදටත් එන්න දිගටම එන්න කියලා. මම කියන්නේ අනානේ thank you මල්ලිකා පදිය තලාවෙන් ආව එකතු කරගන්නවා ස්තුතියි ඊට පස්සේ මං යනවා ඔපල් ෆැෂන් එකේ අපේ ටීම් එකක් ඉන්නවනේ විමලසේන දෙලංක නදේශන් රසික ජනිදු පසිදු චමෝද් ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂිනී සුභා දිනෝෂා කමන ඉන්නවා චන්ද්‍රාන ඉන්නවා ඉරේෂා ඉන්නවා නයන ඉන්නවා දෙල්ප චිත්‍ර ඉන්නවා හමුම වැඩ වගේ සූගාල වැඩ. හරි හරි එකතු කරගන්න. අත ඔබේ හදවතට සනසීම ලැබේවා. ඔබේ මුහුණේ සිනහව නොමකේවා. ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා. අද දවස වාසනාවන්ත දවසක් වේවා දුවේ ඔබට. ඊටසේ හිතන මේ මැසේජ් එක හංගින්න කොට ඔයාලට. ජය මාමා වගේ මැසේජ් එක මං ඒ කිව්වේ. කොටව වීරකොඩි බේකරිය කියලා ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ චම්පා මිස් දිස්නා මිස් මදුශංක ජගත්ත් එකතු කරගන්න අය පැත්ත. ඊට පස්සේ ගිනිගතේන තැපැල් කාර්යාලයේ වැඩ කරන ගමන් අපිත් අහන් ඉන්නේ. උඩතනිය මහත්තයා චාන්දනී මිස් රිෆ්කා මිස් මේ හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්ත එපු මැසේජ් එක උනතන් මං දැක්කේ. Miss Chami, සුබතාවලක්. අපිටත් සින්දුවක් ඕනේ. වාතුවේ රූපසේන සහ සුනන්දනී වගේ මැසේජ් එක. ඊට පස්සේ මං යනවා පිළියන්දල පැත්තට අනුෂ්ක වගේ මැසේජ් එක කියන්න හදන්නේ. තක්කාලෙන්න තක්කාලෙන්න කටිටුම කියන්න. කවුද ඉන්නේ සිසුරස තනුජ මිස් කුමාරියක්ක ගීතාක රෝෂිනී උදයා කීර්ති ජාන්ති රංජනී රම්‍යංක රූබන් ලක්මාලි නාමලි සහසර මාෂයෙන් ඉන්නවා තිලින ශ්‍රියානි රොක්ෂානි රක්ෂා මැෂිනාශ්‍ය සිසුරයවත් එකතු කරගන්න කියලා තියෙනවා. කොහොකිලා ඔයා ඉන්නවද? අද වගේ බර්ත්ඩේ එකද? Happy birthday to you. හැමදාම ඔය වගේ හිනාවලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි, ඔයාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක මම තමයි දෙන්නේ අද. හරිද? ඒ අතරේ පෝස්ට් එකක් එවලා තියෙනවා. මොකක්ද කියන්නේ කියලා බලමු. මිනිස්සුන්ගේ හිත එක පරිස්සමෙන් ගණතුණු කරන්න. මොකද කඳුළු ගලන්නේ නැතු අගින් උනාට ඒවා උපදින්නේ කොහෙන්ද? කොහෙන්ද කඳුළු ගලන්නේ නැතු වගේ නුනාට ඒවා උපදින්නේ හදවතින්නේ? ඒක නිසා

0: ලකඬ රේඩියෝ ITN
1: හවස 2යි විනාඩියේ 21යි
2: ආදන හිස පැන දූ කිරුලයි
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
0: දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
4: රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා

0: ඇහෙ දොර ගඟේ දලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 27යි වෙලාව. 0.7 0.3 93.5 93.7. ඒ අපේ මැසේජ් නම්බර් එකනේ නේද කියන්න ඕනේ දෙයක්. මේ මැසේජස් ටිකත් බලුවම මට පේනවා. චෝමි ඔයා වහගෙන ඉන්නේ කියලා තියෙනවා. බොහෝ කටින් සුමන නේද යාළුවෝ ඔක්කොම ලවත් එකතු කරගන්න කියලා තියෙනවා. දැන් යාළුවගේ නම් ටික එවන්නේ නැහැ. එයා තනියෙන් නේද? නම කියව ගන්න හදන්නේ. යාළුවෝ ටික බේද බින්න කළාද මන් දන්නේ. සුමන මහත්මයා thank you message එකක් ඇකවට. හයි කොහොමද අපේ තාතරෙන් අහගෙන ඉන්නේ කියලා කළුතරෙන් දෙල්ෂාර හරිනේ නම ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ? මම සෙනසුරාදා තවට message කරා අක්කා. ඕ නෝ thanks. මම නෑනේ සෙනසුරාදා. ශාන්ව වහගෙන ඉන්නේ කියලා තේනු. හරි හරි. ඔයා මොකද මේ කියන්නේ? කෙනෙක් එක්ක හැමදාම කතා කරන්න පුරුදු වුණාම ඒ කෙනා එක දවසක් එක මොහොතක් වුණත් කතා නොකර හිටියම ඒ දැනෙන දුක වේදනාව කියා ගන්න බෑ. ඒක ඇත්ත ඉතින්. ඒකට සෙනසුරාදාත් මට මැසේජ් එකක් ගෙව්වේ. හයි චාමි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. යමී ප්‍රොඩක්ට්ස් වාතුවේ සමන්ත වගේ මැසේජ් එක අපි සින්දුව කමු. සුබදාවලා කකීතකට අපිත් ඉන්නවා. දාගොන්නෙන් රනිල් නිශාන්ත සමග පවුලේ හැමෝටම සින්දුවක් වුණ කියලායි කියන්නේ. ඊට පස්සේ අපි යනවා මඩපාත පැත්තට. සුබෝධි සමිතිය පොඩි හිටියෝ එකතු කරගන්න. එලෙපරම ආනන්ද නන්දලාල හේමපාල ජාතිස්ස සමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හරිනේ ඔක්කොමලව කිව්වා. ඊළඟ සින්දුවට මාවයි බිනද එකතු කරගන්න කියලා තියෙනවා. වගේ නමක් නැහැ. අකට 741 පහතරේ නෑ මට වගේ මැසේජ් එක. හරි, එතකොට ග්‍රේෂන් මහත්මයාගේ ගීතයක් අහන්න ඕනේ කියලා රූපසේන සුනන්දනි මට අභියෝග කරා ඔගොල්ලෝ. මම දැක්ක Facebook එකේ මැසේජ් එකක් තියෙනවා. මම ඔය හිටියට ඉතින් ඒවත් බලනවා. අහගහගෙන ඉන්නේ. ඔන්න මසින් දාන්න දුන්නා. මම දිනුම් හොඳේ. මම දිනුවා කියලා දාන්න ඕනේ කමෙන්ට් එකක් ඈ. දෙකයි විනාඩි 29යි.

0: හවස දෙකයි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
0: 0.7, 0.3, 0.95, 0.37 මැසේජ් එකක් යවමනින් ඉවසීම ප්‍රගුණ කරන්න. මේ සෙන්ටර් පස්සෙන් කියන්නම් ඈ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: ලකන්ද රේඩියෝ ITN
0: හවස දෙකයි වෙනාඩියේ 40යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට පැදියේ දුවන්න නම් මේක තමයි
0: වෙලාවත් බලාගත්ත එකේ වටින දෙයක් කියන්නද දැන් වට කෙතරතියම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් හදා ගන්න පුළුවන් දේශිම ක්‍රමයේ තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක වෙන්ද පෙලෙතින පොල්තෙල් වෙනුවට වට කෙතරතියම පහසු වෙන්න උම් පොල්තෙල් ඔයාගේ අතින්ම හදා ගන්න පුළුවන්කමක් තියෙනවා සිංගල් පේස් විදුලියෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ ධාර්තාවය පැට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් වෙනවා පොල්තෙල් විතරක් නෙවෙයි රට කචෝ කචෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එඬරු මේ වගේ සමහර කෑම වර්ගවලට වගේම සමහර බෙහෙත් වර්ගවලට තෝමන වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් මිලවිනිරු පැලසු 8 සම්පූර්ණ යන්ත්‍රය මහදල තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. තවත් විස්තර වනේ එහෙනම් මේ නම්බරයකට කෝල් එකක් ගන්න. 01176779 අය කියන්නද? 01176779 ට කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන වාට තව වැඩි විස්තර දැන කියා ගන්න පුළුවන්. ඒ අතර හිමීට මම 07 93 93 5 94 4 මැසේජස් ටිකක් බලන්නත් ආවා. සුබතව සක්ෂාමිතුව අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද පුතේ? මම මේ සින්දුව ඔක්කොම ඔයාලට දෙනවා. මලනේ ආදරේ නේද? රසල් මහත්මයා, නොනමා, නෙල, දොල දෙන්නා, සුසාන, සුරේනි, පුතා සුනලිත, ජේකබ්, ඔබෙත, නේතන්, චුටිදු, තීර්ෂා, ඇතුළු ලක්කදාන හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. පොඩ්ඩ ටිකගේ ෆොටෝස් ටිකකුත් එවලා තියෙනවා නේ. එයාලා ලස්සනයි. Thank you. ඔකිනු මේ වදයක්. රැකියාව කරන ස්ථානයේ මොකක් වුණත් ඒ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන්න ඔබව ජීවත් කරන්නේ ඒ රැකියා ස්ථානයයි. සමහර ඉන්නවනේ ඉතින් ආවෙලේ ඉඳන් ඔෆිස් එකට දන ඔෆිස් එකෙන් ලැබෙන දෙයක් අරගෙන ඉතින් කාලා බීලා හොඳට ඉන්නවා. ඉතින් හරියයි ඈ. හරි. මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. අයිබෝවන් චාමි මිස් දවස් දෙකකට පස්සේ සද්ද පටන් ගත්ත කියලා තියෙනවා. මටද ඔය කියන්නේ සද්ද කියලා? මේ මටනේ කියන්න බලන්න ඉතින්. කෑගල්ල පාරේ කරදන රංජිත මිරිහලයා සහ එයාගේ ආතර බිරිඳ දුව පුතා එක්කම රංජිත මස්සන වහගෙන ඉන්නවද? වාගේ නම රංජිත් නේ අපි රංජි කියලා කිව්වද? ඉතින් ආතරයන්නේ රංජි කියන්නේ නේ. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තුෂාරිව මට මැසේජ් එකක් කරලා තියෙනවා. මොකෝ මේ සින්දු විතරයිද පැයක් ගෙවුණා ඉතින් දන්නේම නැහැ කියලා පළවෙනි පැය ගැන මතක් කරලා තියෙනවා. සින්දුවක් ඉතින් වට හුන්නද මං අතරින් පතර කතා කරනවා. කොච්චර කතා කරාද? ඒ නට ඉතින් වට දැනෙලා නැහැ. පැය ටංකල ගෙවිලා ගිහිල්ලා නේ. මටත් සැකයි දැන් බලනකො මේ පැයත් ඉවර වෙගෙන යන්නේ 2:43 කුත් වෙලා තියෙනවා. චාමියක්ගේ දවස් දෙකකට පස්සේ ආවහන්නේ. හින්දි සින්දුවකට අපි එකතු කරගන්න බෙන්තර කුෂි ඔයාගේ මැසේජ් එක හස්බන් බුද්ධ එක බබලා තුන් දෙනාවත් එකතු කරගන්නම්. මොකද්ද මේ කියන්නේ? ගැහණියා ආදරණීය විය යුතුයි. නමුත් මෝඩ නොවිය යුතුයි. ගැහණිය සංවේදී විය යුතුයි. නමුත් ඇයව නොසලකා හරින අත්හරින මිනිසුන් ඉදිරියේ ගලක් විය යුතුයි. ගලක් මුණ ගැහුනොත් බලාගෙන ගැහණියක්ද දන්න? මමත් ගැහණියක් කියලා හැම කිව්ව එක

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 52 වෙලාව. අපි යනවා නුවර පැත්තට. ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ඩයස්, නිරෝ ගානසල, චන්ද්‍රානි මාරසිංහ, රොසට් ගමකේ අහගෙන දෙන්න. ඊට පස්සේ අක්කේ අක්කේ චාමේ අක්කේ. අක්කේ මාමයි තිසරයා, සේපාලයා, මදෝෂයා, පත්මසිරි හැමෝම එකතු කරගන්න කියලා. යුරේන් ඔය මැසේජ් එක අහකවලා තියෙනවා. ඔයාව තාතරෙන් එකතු කරගන්න. අක්කා ඔයාට කොහොමද? අපි නම් සතුටින් ඉන්නවා කියලා තියෙනවා. අපිත් සතුටින් ඉන්නේ. රගම් වෙල චූටි කියලා තමයි තියෙන්නේ. වැලිගමින් යාළු ඔක්කොම එකතු කරගන්නම්. පානම ගම්මානේ. ලස්සන සිද්දුවක් කමු හද. ඊට පස්සේ අර මාව බලන්න ඕන කිව්ව කෙනා යන්තම් දක්කන ෆේස්බුක් පේජ් එක ගිහලා හොයාගෙන. හරි, තැන්ක්යූ. හේමන්ත ටෙක්ස්ටයිල් එකේ නෙවෙයි මලසන. ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත් කරුණාරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගේනාත්, ටිකාමිනි, කුමාර් ඉන්නවා, ශිමාල් ඉන්නවා, ජනකී, සජානී, සන්ධ්‍යා, කුෂානි එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. ලස්සන දවසක් චාමි ඔයාට. ආසරි සම්පත්, මොකද කියන්නේ? තමන් ළඟ තියෙන ගල් මුල් නම්, මද නම්, දෙරච්ච ලනු නම්, ඒවා තමයි නිතරම අනුන්ටත් දෙන්නේ. තමන් ළඟ තියෙන මල් නම්, සිනා නම්, සතුට නම්, ඒවා තමයි අනුන්ටත් බෙදන්නේ. තමන් ළඟ තියෙන දේ තමයි දෙන්නේ. සහතික ඇත්තනේ නේ. ඔහලේ තන මල් ළඟ මොනවද? හරි, හොඳ ප්‍රශ්නයක් ඇහුවා. හොඳ උත්තර ටිකක් ලැබෙයි මට. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. හයි චාමි. දාලවට්ටම් දාලා නැහැ අම්තන්. නවගහ අල ඕසිස් ඇග්‍රෝ එකේ ඖෂධ රත්විට සින්දුකට එකතු කරගන්න. චාමිදුවේ සුබම සුබ වාසනාවන්ත දවසක්. කාකෙද මේ? අනුරග මනුලාවති. අදය වෙනස් විදිහකට මැසේජ් එකක් එවලා තියෙන්නේ. වෙන්නමට චාමිනි කියන්නේ. කවදින්න මහත්තයා, සිරිල් පුතා, ප්‍රදීප දුව, අනුෂිකා පුතා, හර්ෂණ දුව, පේශල උමෙලියා, සමරසේකර. එයා දැන් මොන්ටිසෝරි යන්නේ කොයි කාලෙද? සැප්තැම්බර් වලද? සුබම සුබ දවසක් ඒවා චාමි කියලා අංජන ජයතිලක එපු මැසේජ් එකට ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් චාමිනංගේ. ඔයාට සතුටින් ආවහගෙන ඉන්න කියලා මාතලේ කුමාරයර පුතුගොල්ල ඔයාගේ මැසේජ් එක නයනි ගාමිණී සුභාෂිණිව එකතු කරගන්න. පෝස්ට් එකක් තියෙනවා කියන්නද? මිනිසුන් තමනට වඩා විශ්වාස කරන්න එපා. හැම සත්‍යයකටම වඩා අපි පරිස්සම් වෙන්න ඕනේ මිනිස් සත්‍යයකින්. අපේ මූණට හොඳ කියන මිනිස්සු අපි නැති තැන කතා කරන්නේ අපේ වැරදිමයි. අපි හොඳ දෙයක් කළාම සතුට වෙන ඉතාම ටික දෙනයි. අපි කරන හොඳ වැඩ බලන්න ඒවා දන්නේ කීයෙන් කී දෙනා දන්නේ? ළඟම ඒවත් දන්නේ. හැබැයි අපි වැරද්දක් කරලා බලන්න. එහා චක්‍රාවාටවල මිනිස්සුත් දන්නවා. මිනිස්සු ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි චක්‍රාවාටවල ඉන්න ජීවිනුත් දන්නවා. මම යනවා ඊළඟ පැයට.

මේසින්දුව හංගින්න අතරේ දුකෙන් හරි වටේටම මට මැසේජ් එකක් එවන්න ඕනේ කියලා. 0.7 0.3 93 5 93 7. එයා අපේ මැසේජ් නම්බර් එක.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී සැකකරුවන් 767 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 6 දෙනෙකු රැඳවුම් නියෝග ලබාගත් අතර පුනරුත්ථාපනයට යොමු කළ සංඛ්‍යාව 6ක්. මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 264ක්, අයිස් ග්‍රෑම් 747ක්, කුස් සහ හෂීෂ් ඇතුළු මද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඉන්දියාවේ ගංවතුර සහ නායාම් හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා. උතුරු ඉන්දියාවේ සහ ඊසාන දිග ඉන්දියාවේ ප්‍රදේශවලටයි වැඩි බලපෑමක් එල්ල වුණේ. ඇසෑම් ප්‍රාන්තයේද දිස්ත්‍රික්ක 7ක 57,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඉදිරි දින කිහිපයේදීද තවදුරටත් අද වැසි ඇදහැලන බවයි ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න එපා

0: ගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

Bendo ay hatay, bendo ay tunay. Ano tunay pahay, ano tunay hatapi message ng bank. May pahetwin na diyatag gato na may api ante mapaya. Ay kanisa at message ake wano. Ano nang bendo ay hatay, bendo ay tunay. Ano tunay pahay, ano tunay hatato. Message ake wano po nwa. සෙනෙහසහා ආදරය පිරුණු සුබ සන්ධ්‍යාවක් ආදරණීය ලක්කඳේ චාමි කියලා මේ මැසේජ් එක වෙලා තියෙන්නේ පොල් ගහවල බැලුම් ගල කන්දෙන් ජයශ්‍රී රුවන්සාගර හසදරා දෝනි හයි සුරේකා කොහොමද සුරේකා රේනුව මම ආදරෙන් නිකුත් කර ගන්නවා අහගෙන හිටියනේ ඒකේ ඉඳන් දැන් මැසේජ් එක වර නේද ගුඩ් ඉවනින් චාමි කොහොමද වෙලාව හොයාගත්තා ඔයාට මැසේජ් එකක් දාන්න කියලා තියෙනවා මේ බලන්න මේ අයව ආදර්ශයට ගන්න ඕනේ බණ්ඩාරගම ප්‍රියා හයි බණ්ඩාරගම ප්‍රියා මං හිත කොළඹුරේ ශ්‍රියා කියලා මෙයා ප්‍රියා හෙලෝ චාමි සුබ සන්ධ්‍යාවක් අද තවහනාව ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නවද කියලා නිෂුව අහලා තියෙනවා ඔයා මැලේසියාවෙන් නේද ඔයාව ඉතින් එච්චර දුර ඉඳලා මාව අහන් ඉන්නකොට මං කොහොමද වට සින්දුවක් නොදී ඉන්නේ නිෂු ලස්සන පෝස්ට් එකක් වගේ බලමු ඔබ ඔබව පිළිගත විට ලෝකයේ පිළිගැනීම ඔබට එතරම් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ලෝකෙ බිත්ති රහිත දරුණුම සිරගේ තියෙන මිනිස්සුගේ මනසේ ඒ තමයි අනිත් මිනිස්සු මොනවා හිතාවිද කියන මමත්වයත් එක එන සිතෙවිල්ල. ඔබට ලැබුණු ජීවිතය ඔබ ඔබම විදිහට ස්වභාවිකවම ජීවත් වීමට ලැබුණු එකක්. ඔබට පාලනය කරන්න බැරි අනිත් මිනිස්සුන්ට අමුතුවෙන් ගැලපෙන්න ආයසයක් අරගෙන දඟලලා මිනිස්සු පිනවන්න ජීවත් වුණහම ඔබේ හදවතේ තියෙන බර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මිනිස්සු අකමැති විදිහට හැසිරෙනකොට ඔබේ මානසික පීඩනයත් ඉහළ යන්න පටන් ගන්නවා. ඒක නිසා ඔබ ඔබ විදිහට පිළිගන්න නිර්භීත වෙන්න ඔබට වෙනස් කළ නොහැකි ඔබේ ශරීරය පිළිගන්න ඔබ ජීවත් වෙන විදිය අදිට කන බොන විදිය ඔබට කැමති විදිහට කරන්න ඔබේ තීරණ නිර්භීතව අරගන්න කාටවත් හානියක් නොවන දුර දක්වා ඒ ඕනෑම දෙයක් නිදහස් ඔබට ඔබ වෙන්න පුළුවන් නම් ඔබට ඔබෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් ඔබට ඔබේ ස්වභාවිකත්වය පිළිගන්න පුළුවන් නම් ජීවත් වීමේ ආශ්වාදය ඔබට මුණ ගැහෙනවා කියලා හරි ලස්සන පෝස්ට් එකක් ස්තුතියි නිෂු අපිට එක ෂෙයා කරගත්තට අර සෙල්ෆ් ලව් කියලා කියන්නේ තමන් තමන්ට ආදරය කරන්න උත්සාහ කළාට පස්සේ අනිත් අය හිටියත් එකයි නැතත් එකයි වගේ හැඟීමක් එනවනේ නේද? සමකට එහෙම මම කියන්නේ අනිත් අපිට ඕනේ තනිව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් මේ අර සමහර වෙලාවක් තියෙනවා නේද අපි අනුන් මැත්තම එයා නැත්තම් මාත් ජීවත් වෙලා වැඩක් නැහැ. එයා නැතුව මට ජීවත් වෙන්න බැරි වෙයි වගේ අනේ සංකල්පට යන්න එපා කියලා මගේ මතක් කළේ. චාමියක්කා අපිවත් එකතු කරගන්න අපි හෝමාගමෙන් ෂෙවෝන් හිදි සින්දුවක් දෙන්න කියලා කිව්වට මං හිදි සින්දුවක් දැනටවත් දුන්නා මේ පැයවරණ කලින් යන්න කලින් මං ආයි හිදි සින්දුවක් අහන්න දෙන්න හයි චාමියක්කේ මං ෂමල් කුටකමින් එසේ කුෂන් එකේ අපි වැඩ කරන ගමන් ඔයා වහන් ඉන්නවා කියලා තියෙන බොස්ටයි ඔහට යන සින්දුවක් දෙන්නම් හරිද ඊට පස්සේ තියෙන මැසේජ් එක මොකද්ද අස්සහක් අටහක් වදින්න එපා ඇත්තටම ඔය හඳ පිස්සුවක් අක්ක කියලා දෙනවා හවස 3:00 විනාඩි 11:00

0: හවස තුනයි විනාඩේ 14යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
4: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
0: මැසේජස් ගොඩාක් තියෙනවා. මම ඒක දිහා බල බල සින්දුව ප්ලේ කළා. කොමරකෙල ඉවර කරන්න මං හවස 2:00 විනාඩි 16යි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දැන් මං වෙලාව කියනකම් බලන් ඉන්නේ නේ. හවස 3:21.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: ආයමත් එනම ආවා මැසේජ් නම්බර කියන්න ඕනේ නෑ වගේ 0.7 0.3 0.3 0.7 කියලා නට දී ඉබේම කියවෙනවා මොකද මේ කියන්නේ චාමි ගැන ළමයාගේ සතුට උතරාන කතාවෙන් මවන මේ සෞන්දර්ය හරිම සතුටක් කියලා දුලීප් සමරසිංහ න්ියුසීලන්ඩ් වලින් එපු මැසේජ් එක තැන්ක් යූ රාවලයිටිං ඔයා නේද න්ියුසීලන්ඩ් වල මේ වෙලාව රෑ බලන්න නිදාගන්නේ නැතු අපි වාහකින කරන්නේ සේවේ හරි තැන්ක් යූ දෙවරුම්පිටිය ආර්ජී අයක වැඩ කරන වෙලම් ගල්ලේ නවිඳු අයියා සමීප වෙලා ඉන්නේ හරි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා දිනනවා දැන් මං ඒවත් කියන්න ඕන නේ ධෝනි හරි හරි හොඳක් එන්න ඕනේ හයකි මං ගාල දිනු මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න මාවයි පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සතීෂ අයියා විශේෂයෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු හරි ඊට පස්සේ ජාමි ලක්කඩ රේඩියෝට අපිව ඇබ්බැහි කරවලා කෙරෙවේ ඔබයි කියලා තියෙනවා තැන්ක් යූ ඒක එහෙම වුණා නම් මට සතුටක් අපේ බොස්ට ඇහුණද දන්නේ ඒක කයිසරක් කියන්නද ඕනේ අනේ වැඩක් නෑ 0.7 0.3 0.5 0.3 0.4 ටෙක්ස්ට් මැසේජස් ටික අපි බලමු අනේ ජාමි කවුද මේ මැද මහනුවර ගාමිණී thank you ඔයාගේ මැසේජ් එකට සාමගේ කමෙන්ට් එකට සුබ දවසක් මාවත් සින්දුකට එකතු කරගන්න කෑගල්ල මේදනිය ගමේ උපනන්ද වගේ මැසේජ් එක සුබ වේවා ඔයාට අපි වේයන් කටින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න දීපා thank you දුව චතෝ පොතමතු මහත්තයා සුදත්තත් එකතු කරගන්න ඊට පස්සේ නුවරින් සංජීව වටතහන සින්දුවක් දෙන්න සුබ දවසක් වේවා දුමින්ද වගේ මැසේජ් එක චාමි මම දැන් ඉන්නේ නුවර හෙට රත්නපුරේ යනවා කියලා තේනවා රත්නපුරේ රත්නේ තමරා කුමාරි වගේ මැසේජ් එකකට ස්තුතියි අපි ඊටන්කට මහි ජෙම් කටින් ෂොප් එකෙන් අපිවත් සින්දුකට එකතු කරගන්න අපේ ගීතනන්දවයි කාවින්දි අක්කවයි ඔයාවයි එකතු කරගන්න කියලා බුද්ධිමා කාවින්දි තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ නේ හරිද මන් නම කිව්වා මේ සින්දුව තියෙනවා නේ සෑහෙන අතීතයකට ඔගොල්ලන් අරගෙන යනවා මන් දන්නවා 3:24

0: Wonder Radio ITN.
1: හවස තු ණය විනාඩිත සැකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
1: හවස 3 වෙනාඩි 32 වලාව ලකන Facebook page එක පැත්තට මං ආවා. අද අපේ post එකක් තියෙනවා කියලා කිව්වනේ නේද? බලමු messages ටික. රූපසේන ගුණතිලක ඔයා කැමතිම සිද්ධ මං අහන්න දුන්න ක්‍රෂන් මහත්මයාගේ මට අභියෝග කළානේ. ඒක නිසා ආ අභියෝගේ මම දිනු හොඳ. අනුර විජය කුමාර කටහඬ වගේම ලස්සනයි කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ සරසද එක්ස්ප්‍රෙස් අලවතු ගොඩ අටේ කණුවෙන් අලවත් එකතු කරගන්න. SL Fernando, thank you. ශිරානි දමයන්ති සුබ දවසක් වේවා. හයි දහරා. මල්ලිකා කුමාරි මාත එන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. පුෂ්ප කුමාර ඔයාව තාතරෙන් මම මතක් කරනවා. සමීර දේශාන කැපිත් ඉන්නවා කියලා තියෙනවා. හායි කොහොමද? ඊට පස්සේ ආසරි සම්පත් සිරි කුමාර මහත්මයා ජයග්‍රහී සතෙකට සුබ පැතුම් කුරුණෑගල පොතහර ප්‍රේමසිරි ආතත් එසේම වේවා. සුබ සතියක් වේවා. නිසංසලක මුදුනේ හයි ඔයාව තාතරෙන් මතක් කරනවා. හරි රූපසෙනවත් මේ අපි බල මොකද්ද මේ කියන්නේ කියලා. අසංග ෆර්නාන්ඩෝ සුබ සතියක් වේවා යාට. චුලා කුමාර හරිනේ නම කිව්වා. ඊට පස්සේ පියාජේ මාත් එන්නා කියලා තේනු. ශානුක ගෙහන් පතිරණ ආටත් ලස්සන සෙන්තුවා කියලා එකට මම ඇස් එකද. තව කාකද නම් කිය උනේ නැත්තේ. ශිරාණි දමයන්තේ නිලංක තුෂාර යතේෂ් තව කවුද ඉන්නේ? නිශාන්ත වික්‍රමසිංහ මහින්ද කුමාර නිලු කුමාරේද නම පැහැදිලි මදි මට තියෙන විදිහට සරන්දි අයවත් ආදරින් මතක් කරනවා. එවලා තියෙන වට්ස්ඇප් මැසේජස් ටෙක්ස්ට් මැසේජස් මේ සින්දුවෙන් පස්සේ යන්නද නැත්නම් ඉතින් අහන් ඉඳ තමාරයිනේ ඉතින් මේ එච්චර කියනවා කියලානේ. හරි 0.7 0.3 93.5 93.7 තාම මැසේජ් එක කියුවේ නැත්තම් හවස 4 කිට්ටු කරලා මෙවන්. චාරුට හරි චමිත්තර කියනනම් කියන්න කියලා. ලොකු කොම. සිද්ධාලෙන්නා.

0: Lakana Radio ITN.
1: හවස 9 වෙනාඩේ 38යි.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
0: හවස 3:00 වෙනාඩි 40යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් හීටර එක ගැව්වාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් හීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි
0: හවස 3:00 වෙනාඩි 40යි කියලා වෙලාව කියුවනේ දමතකුණානේ ලස්සන සින්දුවකට එකතු කරගන්න චාමී කියලා මේ ගොඩේ නදීකා මැසේජ් එකක් එවලා තියෙනවා ජීවිතේ ලස්සන වෙන්න හැමදාම දෙවීමෙන් නෙවෙයි දුමන ලෝකයක ටිකක් නතර වෙලා හිතට සනසීමක් දෙන දේවල් දිහා බලන්න සමහර විට එවැනි පුංචි මොහොතවල් වලින් අපිට සතුටක් ලැබෙනවා හඳ දිහා ටිකක් බලන වෙලාවට වැස්සක සුවඳ මිදෙන මොහොතක හොඳ පොතක පිටු අතර අපි අපිවම හොයා ගන්නවා ඉතින් කඳළු අතරින් හිනාව හොයන මතක අතරින් ආදරේ අල්ලගෙන ඉන්න එකයි ඇත්තටම ජීවිතය කියන්නේ ඒකරි ලස්සනයිනේ අපි ඔහේ දුවනා සමහර වෙලාවටනේ හුස්ම ගන්නවදක දන්නේ නැහැ ඉතින් හුස්ම වැටෙන නිසා හොඳයි හිතල හුස්ම ගන්න තිබුණා නම් අපි ගොඩක් දෙනෙක් වලලපු තැන්වල ගසුත් පැලවලා යන්දන් එක දෙවියෝ ගන්නට බැලන්ස් කරලා තියෙනවා අපිට හුස්ම ගන්න එක අපිට හිතලා කරන්න දෙයක් නෙමෙයි ඊට පස්සේ ගාල දිනු ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා මම ඒක කිව්වා අපිට සින්දුවක් දෙන්න හටන් මකියන්නේ වෙනම එකක්. හටන් කොත්තලෙන වීරසිරි, නිරෝෂා, නෙත්මිනි සඳුන් අපි ඔක්කොමලව එකතු කරගන්න කියලා තේනවා. ඊට පස්සේ සුරේකරේ නෝ thank you. එයාමට ෆොටෝස් වගේක් හදලා වෙලා තියෙනවා. පොල් කහවල එහෙලගම වටුමඩුවේ සදා අයියා සහ චුටි අක්කා එකතු කරගන්න කියලා තියෙනවා. එයාලා සත්තටම මාව දාගෙන හංගන් ඉන්නවා කියලා තියෙනවා. මන්දෙන සිඳු ලස්සමයි කියනවලු. එහෙම වෙන්න එපැයි. හරි, thank you. තෂාරි. ඊට පස්සේ මේ කවුද මේ? මගේ යාළුවෝ දෙන්න කුමාර සහ චුටි එකතු කරගන්න කියලා තියෙනවා. හරි, වාකින් දෙයක් තමයි. SKD ගහමන්තකෙන් මාෂා දලහනි කමල් දේශාන්ත දාමිකා විනිතා චන්ද්‍රරතා ශ්‍රියානි ඉරාගේ කාන්ති චාන්දනී හර්ෂණී මේ කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ වර්ජිනියා හුස්ම කතාවට hina වෙලා තියෙනවා. hina වෙන දෙයක් නෙවෙයි යන්නේ කිව්වේ මං ඇත්තටම නේද මං කිව්වේ ඇත්තනේ. මං එහෙමනම් එහෙම. අතන අමතක වෙනවා හුස්ම ගන්න දෙහන. සෑහෙන ප්‍රශ්නයක් එහෙම. Thank you God. 3:00 වෙනාඩි 41යි.

හවස 3 වෙනාඩි 47යි. ලස්සන සෙන්දවක් අහමු. අලව්ව කැකුලාවල රත්න කහදව දෙල්පිනේ ෆොන්සේකා එවලා තියෙන මැසේජ් එකක්. අපිට සෙන්දවක් ඕනේ ගම්පොරෙන් කුමාරේ වසන්ත අලව එකතු කරගන්න. සිතන හැම තැනකම යන්නට හැකිනම් මද පවනක් ලෙසින් ඔබේ ගත තැවටෙන්නම්. දකින හැම තැනකම ඉන්නට හැකිනම් සුපිපි මලක් වෙලා ඔබේ නෙතු ළඟ එන්නම්. චාමි මටත් ලස්සන ගීතයක් දෙන්න කියලා චන්දි මහවත පස්සාලෙන් යොපු ලස්සන කවියක්. Thank you. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා කොහොලා නැගී ඊළඟ මැසේජ් එක ජයකලනි සින්දුවකට එකතු කරගන්න. උපාලේ චිත්‍රානි මාධව කසුන් නතුරු ලක්කඳහන හැමෝම කියලා තියෙනවා. අපිටත් සින්දුවක් ඕනේ. ධර්ණියගල ඉඳලා සදට අහගෙන ඉන්නේ අපේ චිරන් අයියා, චමත් අයියා, අමරේ මල්ලිවත් එකතු කරගන්න කියලා. ආකාශ් මල්ලි තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. මාතරට යනවා චන්ද්‍රානේ. ආගේ මැසේජ් එක සුබ දවසක් වේවා. මේ වැඩසටහන මම හැමදාම හොඳට රස විඳිනවා කියලා තියෙනවා. ආන් එච්චරයි හදා. හලෝ හලෝ චාමි, හැමදාම වගේ මාත් අහන් ඉන්නවා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you anu. පවුල හැමෝම එකතු කරගන්නවා. හරි, සිද්ධාන්න බලමු. එක පාට මගේ ඔලුවේ දෙන්න ගත්තනේ. මේ මැසේජ් එක කාගෙන්ද? නම හොයාගන්නේ කොහොමද? මං හිතන්නේ KTS සමරසිංහ ආගෙන් වෙන්න ඕනේ. අපි සින්දුවක් අහලෙමු. 3:48යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්

0: නොවේමත් කලාවන්න
1: ඔවන්ටයි බීට්ස් විත් චාම්
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවන්ටයි බීට්ස් විත් චාම්
0: ඒක තනි කරම ඇබැයි

서비스 두나이 미나리 바나스 두나이 베라 라스르 센터가 된다 발볼로 마노지 반 알라기 메세지가 라스르 센터가 길라게다 하게네 안나이 하던네 참이야키 සිින්දුව කෝන මාල බෙන් දෙන්න හයි කෝමද ටත් සිින්දුව කාන්න දෙන්නම් අයම රැස්ස කෙල වත්තකම ශයාම වෙන්න ඇති ම යන්න ලඟහිට ඒකරිසා වෙඩ තිනේ මංගිතාන්න හස කම්පා වෙලා නේශයාම හයි චාමයක්ගේ අපිත් වෙන ගමගාව හංගෙන්න්නේ තාත්තයි මගේ දංගිල දෙන්න සිින්දුවකට එකතු කරගන්න කියලා තියෙන කොටියකුබරෙන් තරින්දී වගේ මැසේච්චකට ස්තූති ඊට පස්සේ අපි බලමු සිින්දුවත් එන්න චාමියක්කා කියලා චාරුණිය මට මැසේජ එකක් කියලා තියෙනවා හරි ඔයා කොහෙන්ද කියලා නැහැ වටත් සිින්දුවක් කන්න දෙන්නම් අක්කේ යන්න කලින් අපිටත් සිින්දුවක් දීලා යනෝද කියලා අහන්න තියෙන්නේ කවුද ඔයාගේ නම බලමු ඔය සිින්දුවක් කියලා තියෙනවා නම රවිඳු නේ හරිනේ ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි සුදුටික හරිම ලස්සනයි කියලා මහේෂි මැසේජ් එකක් කියලා තියෙනවා තැන්කියු මහේෂි වට තව ලස්සන සින්දුවක් අහන්න දෙන්න මම ලෑස්ති කරලා තියෙන්නේ එහෙමනම් යන්න කලින් මතක් කරන්න ඕනේ ඩෙංගු ගැන ඩෙංගු අවදානම ආදි අවදානම් තත්ත්වයක් තියෙනවා කියන කාරණාව ඔබ දන්නවා ඒක නිසා අර ඉඩක් හම්බෙනකම බලන් ඉන්න එපා විවේකයක් හම්බෙන වෙලාවක මම මේක කරනවා කියලා හිතන්න එපා ඒ දවසේ වත්තපිටියේ පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න වතුර එකතු වෙන තැන් මතුරු ජනපද ඔය හදලා තියෙන කියලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ දේවල් ටික පිරිසිදු කරලා මතුරු තෝතන් නැති කරලා දාලා ඩෙංගු වලින් ආරක්ෂා වෙන්න හරි එහෙනම් මං යන්නද මැසේජස් එවපු මම හම් හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මම චාමිකා මනෝජි සබදවසක්

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ගල්ගමුව කොහොඹකොළඹ ප්‍රදේශයේ අසාධිතත්වයේ පසු ඇතාමිය ගොස් තිබෙනවා. වනජීවී නිලධාරීන් පසුගිය දින තුන පුරා ඇතාට ප්‍රතිකාර සිදු කරමින් සිටි අතරතුරයි මෙසේ මිය ගොස් තිබෙන්නේ. අසාධිතත්වයේ පසු දල ඇතා පරීක්ෂා කර විශේෂ ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තා. කෙසේ වෙතත් එම උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඇතාමිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එක් අයෙකු අතුරුදන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. අධික ගං වතුර නායාම සහ අකුණු අනතුරු හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. තද වැසි හේතුවෙන් උතුරු සහ ඊසාන දිග ඉන්දියාවේ නායාම් වලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Shamit and Charu.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 12යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවෙනින්.
0: ගුඩ් ඉවෙනින්. අද TVN drive එක අපි එකතු වෙන වෙලාව. අද සඳුදා දවසේ TVN drive weekend එකක් ගත කරන්න ආපු අයත් එක්ක, වැඩ පටන් ගත්ත අයත් එක්ක, වැඩ කරගෙන යන ගමන්
1: අලුත් සතියක ආරම්භයත්
0: එක්ක අපි එකතු වෙන වෙලාව. ඉතින් කැමතිව සිංදු අහන්න, කතා කරන්න, වීකෙන්ඩ් එකේ ඔබදුප ටික එකතු කරගන්න අපි බලාගෙන ඉන්නවා.
1: ඔබදුප කතා කරගන්න.
0: ඒ දේවල් ටික අපිට එකතු කරගන්න.
1: හහ්.
0: අපි බලාගෙන ඉන්නවා සහයමාර වෙනකන් අදත් ඉවිනින් ඩ්‍රයිව් එක.
1: ඔව්. අද පුළුවන්කම දෙන ඕන මේ සතිය පරිටික අපි පටන් ගන්න. හනන්නේ. ඒත් එක්ක මොයත් වැඩ පටන් අරගෙන නැති ඔය පැත්තෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න, ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන්න. කට්ටියක් එකතු කරගෙන සින්දුවක් අහන්න යන පුළුවන්කම තියෙනවා. අන 0.7.3 93.5 93.7 0.7 0.3
0: දැන් මම පහුගිය දවසේ දැක්ක අර Facebook එකේ මේ post එකක් share වෙනවා.
1: හා
0: මචං.
1: Right.
0: ඔබ පොඩි කාලේ ඉගෙනගත්ත ගුත්තිල කාව්‍යයෙන් දැන් ඔබ මොකද කරන්නේ කියලා.
1: හා හා.
0: එහෙම post එකක් දැක්කා.
1: Okay.
0: ඒක සරේටම දැක්ක ගමන් හිතෙන්න පුළුවන් නේද? ඔව් නේද? ඔව්. ඔව් නේද? ඇත්තට මොකටද මේ ගුත්තිල කාව්‍ය සැල්ලෙන්නේ සංදේශය?
1: මේ ඉගෙනගත්තේ මොකටද?
0: ඔව් මොනවටද ඉගෙනගත්තේ? මොකද්ද දැන් මම ඔකින් කරන job එක?
1: ඒකනේ.
0: මට ඔකින් අම්බෙන ආදායම මොකද්ද?
1: Right.
0: එහෙම කියලා හිතනවා ඇති.
1: ඔව්.
0: ඒ සැරේට දැක්කට පස්සේ. හා. ගානක් හදන්න පුරුදු වෙච්ච එකෙන් නම් දැන් සල්ලි හරි ගණන් කරන්න පුරුදු වෙනවා.
1: පුරුදු වෙලානේ.
0: ආ මොකක් හරි job එකක් කරනකොට ඒකට උදව්වක් වෙනවා. එහෙම මේවා ඉගෙනගත්තකින් මොකද්ද
1: ඇති වැඩේ?
0: ඇති වැඩේ කියලා.
1: රයිට්.
0: ඒක සැරේටම හිතෙන්නේ නැති. ඔය post එක දැක්කට පස්සේ.
1: ඕ.
0: හැබැයි මේ ඒක දාපු මනුස්සයට.
1: හා.
0: යා ඒක ඉගෙනගෙන නැහැ. මට හිතෙන විදියට.
1: ඔව් ඔව් ඔව්.
0: ඉගෙනගෙන තියනවා
1: නම් ඕක දාන්නේ නැහැ නේ.
0: ඕක දාන්නේ නැහැ. ඉගෙන ගත්ත නැති කෙනෙක් ඒක දාලා තියෙන්නේ.
1: හහ්.
0: කොහොමද මට හිතුණ දේ තමයි. දැන් ඒක දැක්කට පස්සේ තව සමහර අයට ඔහොම හිතෙන්නේ නැතිනේ. ඇත්ත නේද කියලා මම
1: හිතුවා. ඒ වගේ ඉගෙන ගන්න.
0: නෑ අතරම මේ එවෙන් අපිට මේ job කරන්න
1: එහෙම ඕනේ නැහැ.
0: මෙහෙමයි කියලා නැත්නම් අපිට මේ ආදාය මාර්ගයක් හම්බුනේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි මේ සාහිත්‍යයට ආදරය කරපු මිනිස්සේ, කලාවට ආදරය කරපු මිනිස්සේ
1: කවදාකවත් එහෙම කියන්නේ
0: නැහැ. ඔව්. සින්දුවක් කවියක් රස විඳපු මිනිස්සේ මේ සමාජය ඇතුලේ හරි සංවේදී මිනිස්සෙක්
1: කියලා. ඇත්ත.
0: ඉතින් සංවේදී මිනිස්සෙක් බිහි කරන්න, සංවේදී විදියට සමාජය තුල හැසිරෙන්න, පුරුදු කරන්න තමයි ඔය සාහිත්‍යයෙන්, කලාවෙන්, ඔය දේවල් වලින් එක පැත්තකින් උදව් කරන්නේ.
1: හරි.
0: සංගීත විශ්ව භාෂාවක් කියන්නේ ඒකනේ. ඉතින් ඒක නිසා ඒ දේ දේවල් වලින් අපිට මේ සල්ලි හම්බ කරන්න
1: පොඩක් බැරි වුණාට
0: පෑදෙන්නේ නැතුව ඇති.
1: ඕකේ.
0: හැබැයි සමාජය ඇතුලේ අපිට පිළිවෙලක් ඇති මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න
1: පුළුවන් වෙලා තියෙනවා.
0: ඕන හයිය ඒකත් එක්ක ලැබෙන්නේ නැති.
1: ඔව්.
0: කද්දර කියන්නේ නේද මේ හදවත සහ බුද්ධිය දෙකම එක හා සමානව වැඩ කරොත් විතරයි ඒක ලස්සන මිනිස්සෙක් වෙන්නේ කියලා. බුද්ධියෙන් විතරක් වැඩ කරන්න එපා කියලා කියන්නේ අපිට නේ.
1: ඒකනේ.
0: එහෙම කියලා කියන වෙලාවල් තියෙනවා. සංවේදී වෙන්න ඕන තැන්වල සංවේදී වෙන්න ඕන. දුකක් දැනෙන තැන්වල කඳුලක් වැටෙන්න ඕන තැන්වල කඳුලක් වැටෙන්න ඕන. හිනා වෙන්න ඕන තැන හිනා වෙන්න ඕන.
1: අඬන්න ඕන තැන අඬන්නත් ඕනේ.
0: අඬන්න ඕන අඬන්න ඕන තැන්වල හිනා වෙන්නේ.
1: මොඩියෝ.
0: අන්නේ ඔය අර
1: ඇත්තටම
0: ඔය අර වගේ post දාපු අය කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සාහිත්‍යයෙන් කලාවෙන් ඉගැන්නුවේ සල්ලි හම්බ කරන්න නෙවෙයි.
1: ඔව්.
0: මේකේ කොහොමද ජීවත් වෙන්නේ සමාජයක් ඇතුලේ සංවේදී මිනිස්සෙක් විදිහට කියන එක.
1: ඔකේ.
0: පුහුණු කරන්න තමයි ඔය දේවල් අපිට පොඩි කාලේ ඉගැන්නේ. ඒක නිසා ඉතින් දුක හිතනවා නේද ඒ වගේ දේවල්
1: එක්ක. ඒ දේවල් එහෙම කියන්නේ ඒ දේවල් ඒක අහලවත් නැතිව ඇති එහෙනම්.
0: ඔය එක තමයි මට හිතුනේ. 4 විනාඩි 15 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අද තව සහය මාර වෙනකන් ඉඳන් අපි වැඩ පටන් ගන්න.
1: හා. සින්දුව හමු.
0: සින්දුවක් අහලා. අඩා ලොන්ලි සොල්ලංගා.

0: Lakhanda Radio ITN අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: Lakhanda Radio ITN ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
0: නොවිනස් වන රසවත්ම රසය
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: Cool drive, Victor.
0: Lakhanda, evening drive.

0: හතරයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ. අපි ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එකට යන්න ඕන.
1: හා හා නිකමට හරි ඔය යන්න ඕන නැත්නම් වැඩක් නැහැ.
0: නිකමට හරි ගිහින් බලන්න ලස්සන වීඩියෝ එකක් තියෙනවා බලන්න.
1: ඉවිනින් ඩ්‍රයිව් අපේ වීඩියෝ එකක් තියෙනවා.
0: අන්න එකට ගිහින් බලන්න ෂුට්ටක්.
1: මොකද්ද වෙන්නේ කියලා ඒකේ?
0: නිකමට කියනකොට බලන්නකෝ.
1: මොකද්ද විප්ලවය කියලා?
0: කුතුහලයක්. කුතුහලයක් අපි දනවා.
1: ඔව් ඒක තමයි. ඔය විදිහට කිය.
0: කුතුහලයක්. හා. ඔයත් දනවන්නේ.
1: හොරෙන් කියනවාගේ නේක.
0: ඒක හොරෙන් කියනවාගේ. කිසිම බයක් දැනෙන්නේ නැහැ.
1: බයක් දැනෙන්නේ නැහැ. කිසිම කුතුහලයක් නැහැ ඒකේ.
0: යා හොරෙන්.
1: ඒ නිසා ඕන්නේ.
0: හොර හොර වැඩක් කරනවාගේ. කුතුහලයක් දනවන සිදුවීමක්. ඒ වගේ.
1: ඒ වගේ.
0: ඕන්නේ නැනේ ඔය
1: චර. ඕනේ නැහැ.
0: වගේ බලන්නකෝ.
1: ඔව්. ඊට වඩා ලේසි.
0: වගේ බලන්න. මගේ කුතුහලය දනවන එක තේරුමක් නැහැ.
1: යන අපේ ලකර ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ අපි ඉවිනින් ඩ්‍රයිව් වීඩියෝ එකක් දාලා තියෙනවා. අර පුලංකම තියෙනවා. ඒක බලන්න. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න.
0: ෂෙයා කරන්න.
1: ඔල්රයිට්.
0: අමතක කරන්න එපා. රයිට්. අපි මදා කරන්න ඕන විජය නිෂ්පාදන ගැන. අපි කෑම ටික හදාගන්නකොට රසට ගුණට පෝෂ්‍යදායි විදිහට හදාගන්න කෑම වේලක් නම් අනිවාර්යෙන්ම ඒකට එකතු කරගන්න ඕන විජය නිෂ්පාදන. මිරිස් කුඩු ටික, කහ කුඩු ටික, ලුණු පැකට් එකේ ඉඳලා හැම දෙයක්ම ඔබට ගන්න පුළුවන් හොඳ පිරිසිදු නිෂ්පාදන විදියට විජය නමත් එක්ක.
1: ඉතින් අපේ රසේ රටේ සම්බන්ධ බෙදෙන විජය නිෂ්පාදන ආදාන තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අදටපත් වෙන්නේ. ඒ නිසා යාට කියලා ඔයාට කියන්නේ ඔයාගේ ගෙදරට හදන කෑම එක රසට වගේම ගුණට පෝෂණයට හදාගන්න ඔයා එකතු කරගන්න ඕන කුළුබරු සන්නාමය වෙන්න ඕනේ විජය නම.
0: ඒ වගේම දැන් අපි වගාවක් කරනකොට බලන දෙයක් තමයි මේ වගාවට ඕන කරන වතුර ටික ගන්න පුළුවන් තැනක්ද මෙතන. ඉඩමක් ගන්නකොට බලන්නේ වගාවක් කරන්න මෙතනට කොහොමද වතුර ගන්න. සමහර වෙලාව හොඳ ශාස්ත්‍රීය භූමිය, හොඳ බුරුල් පස, තලයක් හිටවවම හොඳ පළදාව දරයි කියලා හිතන වගාවක් කරන්න පුළුවන් සුදුසු ඉඩමක් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්ට වතුර ටික ගන්න එක මාර ප්‍රශ්නයක් කියලා. හොඳ භූමියක් වුණත් අපිට අතහැරලා දාන්න වෙන්නේ පුළුවන්. ලොකු විදුලි බලක් දරාගෙන වතුර ටික අරගෙන වගාව කළ වැඩක්
1: නෑ.
0: ඒ නිසා දැන් හැබැයි ඒකට සොලියුෂන් එකක් තියෙනවා. ඉඩම හොඳ නම් වගාවට සුදුසු නම් සියලු දේවල් අනිත් පැත්තෙන් ඔක්කොම ඕකේ නම්
1: වඩ
0: වතුර ටික ගන්න එක නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට දැන් පුළුවන්කම තියෙන සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප් ටෙක් වාටර් පම්ප් එකක්, මෝටර් පම්ප් එකක් අරගෙන වැඩේ ගොඩ දා ගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ වැඩෙත් බැලන්ස් කරගන්න ලයිට් බිල ගෙවන්න නැතුව.
1: ඉතින් අස්වැන්න සරු කරගන්න, පිරිවේ අඩු කරගන්න ඕන අපේ ගොය මහතුන්ට තියෙන හොඳම විසඳුම තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන එක. ඉතින් ඩීප් ටෙක් ආයතනය සුවිශේෂී මිලාදු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම දෙන්න සූදානමින් ඉන්නේ. එනිසා දැන් දැම්ම කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, ඔයාගේ වගාවේ ප්‍රශ්න විසඳ ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. 0711 711 1 0711 711 711 කෝල් එකක් දෙන ඩීප් ටෙක් ආයතන ඔයාලට පුළුවන්කම තියෙනවා සම්බන්ධ කරගන්න.
0: සිස්ටම් චේන්ජ් කියලා අපි ඡන්දේ කාලේට ඔය පොඩ්ඩක් රැඩිකල් වෙන්න හිතුනහම කියන කතාවක් නේ. සිස්ටම් චේන්ජ් කරන්න ඕන, අපි මේක හරියන්නේ නැහැ, මේ යන ක්‍රමය
1: වෙනස්
0: කරන්න ඕන, එහෙම කියලා කියන මිනිස්සු ඉන්නවා සමාජය ඇතුළ. හැබැයි මේ අපිට සිස්ටම් චේන්ජ් කරන්න යන්න කලින් කරන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා අපි ඔළුව ඇතුළම චේන්ජ් කරගන්න ඕන දේවල්. ඒ දේවල් චේන්ජ් කරගන්න නැතුව
1: සිස්ටම් චේන්ජ් කරලා හරියන්නේ නැහැ.
0: සිස්ටම් චේන්ජ් කරට හදන්නේ සිස්ටම් එක චේන්ජ් වුණත් වැඩක් නැහැ. අර මේ පොඩි පොඩි පොඩි දේවල් ඔළුව ඇතුළේ තියෙන දේවල් සමහර ඒවා වෙනස්
1: වෙයි. ඒ විදිහම නම්.
0: ඒ විදිහම නම්. ඒ කියන්නේ අපි දන දන කරන සමහර මෝඩ වැඩ තියෙනවා. වැරදි වැඩ තියෙනවා. දැන් අර හොඳම උදාහරණයක් තමයි මේ මම එක දැක්ක නිසා මට මේක මතක් වුණේ කියන්න. ගහලා තියෙනවා භාජන තුනක් තියලා, බඳුන් තුනක් තියලා මේකට දාන්න ඕන දිරායන ද්‍රව්‍ය, නොදිරන ද්‍රව්‍ය. ඒ වගේ ගහන්නේ
1: පොලිතීන් ප්ලාස්ටික්.
0: එකක ගහනවා මේකට පොලිතීන් පමණක්, අනිත් එකට කෑම, අනිත් එකට කඩදාසි. එහෙම දාන්න කියලා බෝඩ් ගහලා භාජන තුනක් තියලා තියෙනවා.
1: හරි.
0: ඒ බෝඩ් තුන හොඳට ලොකු අකුරෙන් තියෙන්නේ, පේන හොඳට බලා ගන්නත් පුළුවන්.
1: කලර් දාන මනුස්සිටත් පේනවා.
0: කණ්ණාඩි නෙමෙයි, කණ්ණාඩි ඕනෙම නෑ, තනියහක් පේන මනුස්සෙ. පොලිතීන් දාන තියෙන එකට බත්
1: දානවා,
0: කඩදාසි දාන්න තියෙන එකට පොලිතීන්
1: දානවා.
0: හරිද? ඊට පස්සේ
1: කඩදාසි
0: බිම දානවා.
1: ඒක දාන්න එක නෑයි කියලා.
0: ඔව්, බත් ටික මේ කඩදාසි දාන එකට දාලා මේ පොලිතීන් එක එතන බිම දානවා.
1: ඔකෝ මාරු කරලා දාන්නේ.
0: ඔව්. ඉතින් මේවා මේ
1: සිංහල කියව ගන්න බැරිද?
0: සිංහල කියව ගන්න බැරි නෙමෙයි. එක්කෝ මේ කම්මැලිකම නොසලකිලි මත්කම මේ එහෙම තමයි වෙන්නේ. දැන් එහෙම කරලා එළියට ඇවිල්ලා කියනවා සම් මේක හරියන්නේ
1: නැහැ,
0: සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන, මේ මොන ක්‍රමයක්ද මේ යන්නේ,
1: මේ ඉස්සරහට යන ලෝකෙ නොදිරන දිරනේව හරියන්නේ
0: නැහැ. එහෙම ලොරි ටොක්ස් දෙන්නේ.
1: හරි,
0: හැබැයි හරියට වාජනේ බලලා කොලේ දාගන්න බෑ. එහෙව් මිනිස්සු ඉන්නවා සමහර වෙලාවට චේන්ජ් වෙන්න වාගේ ඔළුවෙන් වාගේ ඇතුලෙන් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා, ඒක වෙනස් කරගෙන එන්න මහත්තයා අපි චේන්ජ් කරමු සිස්ටම්.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට ඔබ

0: හතරයි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය දෙමු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට ග්‍රිප් X5 සහ සුමිත්ස් 5
2: ලකන්ඩ රේඩියෝ ITN

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි
3: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
6: Hatarai Vidadi Hatali Sekai.
7: විලාව ඔබ වෙත ගෙන ආවේ
8: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
9: ඉවරයි
10: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: හතරයි විනාඩි 45 ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි මතක් කරන්න ඕන නඩෝ නිෂ්පාදන පිළිබඳව ව්‍යාපාර කරන අයට සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඒ වගේම අඹරුම් කර්මාන්තයට ඒ වගේම පොල්තෙල් හිඳින කර්මාන්තයට මේ වගේ දේවල් වලට මැෂින් එකක් ගන්න බලාගෙන හිටියනම් තමන්ගේ වැඩ කාර්යක්ෂම කරගන්න ඕන කියලා හිතාගෙන හිටියනම් දැන් ඔන්න ඩෝම නමින් හඳුන්වා දීලා ඉතින් මැෂින් අරගෙන වට වැඩේ කොට දා ගන්න පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම තමයි මේ නිෂ්පාදන ගෙන්වා බෙදා හරින්නේ
1: අලවීන් පස්ස හොඳම හොඳ සේවාවක් ලබා දෙන තැන නම් මේ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාර කඩියද තව දුරටත් සාර්ථක කරගන්න ඔයාලට අවශ්‍ය කරන යන්ත්‍ර එකම වහලෙකටින් එකම මාදිලි වලින් ඔයාලට අවශ්‍ය මාදිලි වලින් මෙනදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඉතින් නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනද ඔයාලට එතනට යන්න පුළුවන් ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර බලලම ඔයාලට මෙලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඒත් එක්කම කතා කරලා විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් ඒවරුණු තවස්සාව තියෙනවා 0117
0: අපි සමහර දේවල් කරන්න අපි වෙලාව බලනවා මේ වෙලාව හොඳයි මේ වෙලාව නරකයි කියලා අපේ හිතේ විශ්වාසයක් තියෙනවා හැබැයි වාසනාව කියන එක සම්බන්ධව එහෙම වෙලාවක් හරියටම වෙලාවක් කලාවක් හිතා ගන්න අමාරුයි මේ යන එන වෙලාව සමහර විට ඔබේ වාසනාව කැන්දර වෙලාව වෙන්නේ නැති ජීවිතේ වෙනස් කරන හෝරාව වෙන්නේ නැති එනිසා තමයි අපි කියන්නේ ගොවිසතල තරයියක් අරගෙන තියාගන්න අද හවසම හෙට උදේ වෙනකොට වා වාසනාවන්ත එක් ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියෙන්න පුළුවන්
1: කෝටි 6කින් අරපෙන සුපිරි තෑගක් එක්ක සතිය දින 7ම දිරුම් මදිර ලොතරැයි තමයි ගොවිසතල ලොතරැයි කියලා කියන්නේ එතනින් මෙතනදී වට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදලට රජේකාබද්ද අරමුදලට දායක වන්නේ ගොවිසතල ලොතරැයි ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන ඔයා වාසනාවන්තයෙක් වා ජයග්‍රහකෙක් වා ලක්ෂපතියෙක් වෙනවා වගේම එකෙන් ගොවි ජනතාවරත් ඔයාට උදව් කරන්නේ නිසා අපි කියන්නේ ඔයාට හැමදාම සතිය දවස් 7ම දිනුම් මදින නිසා ඔයාට පුළුවන්කම ලැබිලා තියෙනවා දවස් 7ම ඔන්න ගොවිසතල ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: දැන් අපි මේ ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් හැමදාම කතා කරනවා. පහුගිය කාලේ මේ ගැන වැඩි වැඩියෙන් අපි කතා කරා. හැබැයි පාලනය කියන එක තවමත් අපේ අතින් ගිලිහිලා තියෙන්නේ. ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ඒ අතරේ විශේෂයෙන්ම දැන් ඩෙංගු පරීක්ෂා කරන්න ඩෙංගු මදුරුවන් ඉන්නවද කීටයන් ඉන්නවද කියලා පරිශ්‍රයන් පරීක්ෂා කරන යනකොට PHI මහතුරුන්ටත් එක එක විදිහේ කෙනෙහිලිකම් සිද්ධ වෙනවා අඩත් තේට්ටම් වෙනවා ඉතින් මේවා මේ සිදු නොවිය යුතු දේවල් ඔබේ පරිශ්‍රයට එන්නේ ඔබ මේ නඩුවකට පටලවන්න ඔබට දඩයක් ගහන්න අරමුණින් නෙමෙයි පිරිසිදුව පරිශ්‍රය තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ ඉතින් ඒක දැනුවත් කරලා එන්නේ පිරිසිදු කරලා තියාගන්න අපි එනවා කියලා එන්නේ නැතුව මේ එක සැරේට
1: එන්නේ නැහැ
0: පිරිසිදු කරලා නොතිබුණාට පස්සේ එතන තියෙන සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්නයක් නේ එතකොට ඉතින් යාට මොකක් හරි දඬුවමක් දෙන්න වෙනවා නේද එහෙම නොවුනොත් මේක හදාගන්න බෑ
1: එයයි කරන්නේ තේයගේ
0: රාජකාරියනේ රාජකාරියක පැත්තකින් අනිත් මේ

0: මතක තියාගන්න. මොකද මේන වෙලාවක ඩෙංගු මදුරුවෙක් දෂ්ටක රෝතීන් ඔබේ පරිසරය ඉඳලා ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේක මේ ජීවිත අවධානමක් අරගෙන එන යුද්ධයකට යන වගේ වැඩක්. ඒ නිසා ඒ වගේ කෙනෙහිලිකම් අඩත් ඒත්තම් කරන්න එපා.
1: සහයෝගය දෙනව වෙනුවට
0: ඒ අයට සපෝට් එක දීලා ඔබට කරන්න පුළුවන් හොඳම සහයෝගය තමයි පරිසරයන් ඔබේ පිරිසුදු තබා ගන්න එක. ඒක කරන්න පුළුවන් නම් කාගෙන්වත් ගැටලුවක් වෙන්නේ නැහැ.
1: මේ මහත්තුරු ඇවිල්ලා බලලෙයයි.
0: අගේ කල්ලෙයයි. මෙන්න දැන් මේ වගේ තියනවා නම් මුළු සමාජෙම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා.
1: ඒව තවදුරටත් යන්නේ නැහැයි කියලා
0: දී. ඒතර මේ අපේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා සඳහන් කරලා තිබුණා දුවේ පත්‍රවල එහෙමත් තිබුණා. මේ දැන් ගොඩක් අය ඇපල් ජූස්. දෙනවනේ මේ
1: ඩෙංගු හැදුනාට
0: පස්සේ. ඉතින් ගොඩක් කලාවට හොස්පිටල් එකේ ඉන්නව නම් අපිට අරගෙන යන්නත් පහසුවට කඩේට ගියා ඇපල් ජූස් එකක් අරගෙන. ගියා. බලන්න ලෙඩා බලන්න යනවා.
1: ඩෙංගු දාන ඇපල් ජූස් එක හොඳයි.
0: එහෙම නේ කියලා යනවා. හැබැයි මේ ආනන්ද විජේවික්‍රම මහත්මයා සඳහන් කරලා තිබුණා ඇපල් ජූස් දෙන එක මේ ඩෙංගු වලට ප්‍රතිකාරයක් නෙවෙයි. ඒක සුදුසු නෑ කියලා. ඊට අමතරව මේ තව ඔය පැපොල් කොළ දියර දෙනවා කියලා
1: කියනවා.
0: අසබුකොළ. ඒකත් එච්ච සුදුසු නෑ කියලා කියනවා. ඉතින් මේ වහර සමාජය තුල දන්නා කියන සහ පිළිගන්න දේවල්.
1: ඔව් අර ලේවඩන්නේ කියලා දෙනවනේ ඉතින් කට්ටිය.
0: ඔව් මේ සම්බන්ධ විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා. නමුත් විශේෂඥ වෛද්‍යවරයා ආනන්ද විජේවික්‍රම මහත්මයා සඳහන් කර තිබුණා මේවා ඉතින් සුදුසු දේවල් නෙවෙයි. ඊට වඩා හොඳයි කියලා තිබුණා. දෙහි, ගොඩම්, එතකොට
1: කැඳ,
0: තැඹිලි වතුර, ඒ වගේම ජීවනි, මේ වගේ දේවල් දෙනවා නම් ඒක තමයි සුදුසු කියලා කියන්නේ. ඉතින් අර ප්ලේට්ලට් මට්ටම පහළ බහිනකොට නේ බය වෙන්නේ.
1: දෙහි, දොඩම්, කැඳ, එතකොට තැඹිලි,
0: ජීවනි. මේ වගේ දේවල් තමයි දෙන්න කියලා කියන්නේ ඩෙංගු හැදෙන රෝගියෙක්ට. ඉතින් ඒක විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ඇතුව ඒ ප්‍රමාණයන් මොනවද කොහොමද කියලා දැනගෙන හිතුමතේ ප්‍රතිකාර කරන්න යන්නේ නැතුව ඒ දේවල් කරවතින් ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක්ට ආයි මාත්‍රිකාව වෙන්න පුළුවන්කම දෙනවා. ඒ නිසා ඒ ගැන ටිකක් අර දුර්මත වලින් ඒ වගේම සමහර මත මිත්‍යා මත මතේ ඉන්න නැතුව ඒ දේවල් වෛද්‍යවරුන්ගේ උපදේශයන් වලට සලකිල්ලක් දක්වලා මේ වැඩේ කරන්න වෙනවා.
1: ඔය ඩොක්ටර්ස්ලාට නර්ස්ලාට එහෙම හොරෙන් ගිහිල්ලා දෙනවා
0: නිකන්. ඒ වගේ වැඩ කරන්න එපා. මේක බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම අර මේ ප්ලේට්ලට් වැඩි කරගන්න ප්ලේට්ලට් අඩු වෙනකොට මේ ප්‍රශ්නේ තියෙන ගොඩක්ම බය වෙන්නේ. ඉතින් ප්ලේට්ලට් වැඩි කරගන්නවා කියලා සමහර වෙලාවට ඒක එක දේවල් කරනවා කියලා කියනවා. මේ වෛද්‍යවරු සඳහන් කරපු කාරණාවක්. එතකොට කෘතිමව ප්ලේට්ලට් වැඩි කරගත්තොත් සංකූලතා ඇති වෙලා තත්ත්වය බරපතල වෙන්න පුළුවන් කියලාත් කියනවා. ඉතින් ඒ මේව සම්බන්ධයෙන් නියමාකාර වෛද්‍ය උපදේශ ඇතුව කටයුතු කරන එක තමයි වඩාත්ම වටින්නේ ඩෙංගු හැදුනොත්. 4:48 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිඳුවක් අහන්න මැසේජ් එකක් එවන්න අපේ නම්බර් එක මතක් කරමු.
1: 0703 93 5 93 7 0703 93 5 93 7 0703 93 5 93 7 ට ආට පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් එවන්න.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: Cool drive එකට
0: ලක්හඬ evening drive.
3: හතරයි විනාඩි 54යි වෙලාව. අපිට මැසේජ් කරපාය කවුද කියලා බලන්න ඕන. මේ වෙලාවේ කවුද ඉන්නේ අපිට මැසේජ් කරපාය?
4: HKD ගමන්ටක පැත්තට යන හනන්නේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, හර්ෂණි. මේ කටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ දෙකම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. රනිල් නිශාන්ත වවත් එකතු කරගන්න. කුලියාපිටියෙන් නිලක්ෂී ඉන්නවා. ඒ දෙකම පුසැලැවෙන් අනුර, ඒ වගේම පොයකට පැත්තෙන් ගොනු සුමනාතුරු යාළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අනේ සින්දුවක් දෙන්නේ කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පයාගලින් දහම්. ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. සුබ සන්ධ්‍යාවක් අපිට සින්දුවක් දෙන්නේ කියලා බරුදල්පොළ එස්එල් ප්‍රනාන්ද මැසේජ් එකක් දාලා තියෙනවා. නතාලිය ආවත් එකතු කරගන්නවා. ඒ දෙකම දුමින්ද මැසේජ් එකක් දාලා තියෙන රත්මලාණෙන් ආවත් එකතු කරගෙන ෂෙනාය මොරටු ඉඳන් හැමදාම් වගේ අපිත් එක්ක එකතු වෙනවා.
3: ඒ වගේම සිතාරා මැසේජ් කරන සිඳුගල එකතු කරගන්න කියලා දෙනියා ඉන්නවා කියලා කිව්වේ කුලියා පිටේ නංචු, ඒ වගේම මහේෂි, උමන්දා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. චතුරංග මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ පිළියන්දලේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා එයාගේ ස්ටාෆ් එකේ හැමෝම මේ වෙලාවෙ ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ යනවා අපි නිට්ටඹුවට. නිට්ටඹුව සහන් කොන්ක්‍රීට් වර්ක්ස් එකේ වැඩ කරන යාළුව කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේදී. ඊවනිං ඩ්‍රයිව් අහගෙන කට්ටිය හොඳටම බරටම වැඩ. බරටම වැඩ නේ ඉතින් කොන්ක්‍රීට් වැඩ කිව්වට පස්සේ මතක් කරන්න ඕන සිංදුවක් අහන්න මේ කට්ටිය ඉන්නවා කියලා කිව්වා වගේම. දැන් අපිට මේ ණයක් ගන්නවා කියන එක අපි හැමෝටම තියෙන අවශ්‍යතාවයක්. ණය නැතුව ජීවත් වෙන්න බෑ. පුළුවන්ද
4: බලන්න? ඒකට කියපු එක
3: කියපු කැත නේද?
4: ඒක කියපු
3: කියපු කැත.
4: ඇත්තටම
3: හරි. ඒ වුණාට ණය නැති මිනිස්සු කියන්නකො බලන්න. බැංකුවකට නෙමෙයි සමහරට ළඟින්න යාළුවට හරි ණය වෙලා තියෙනවා. ඉතින් ඒ ණය කියන එක වෙන්නේ විශේෂයෙන්ම අපිට හදිසි අවශ්‍යතාවයන් මත. අපිට එන මොන හරි හදිසි අවශ්‍යතාවයකදී අපි අතේ ලොකු මුදලක් නැති වුණාට පස්සේ අපිට ණයක් ගන්න වෙනවා. අපිට ඒ ණයක් ගන්න හොඳම ක්‍රමයක් තමයි අපි ළඟ තියෙන රන් භාණ්ඩයක් උකස් කරනවා කියන එක. අඩු පොලියකට ලොකු මුදලක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක හරි වටිනවනේ. අන්න ඒක තමයි අපි කියන්නේ පල්ලිගුරුගේ රන් ණය සේවාවත් එක්ක එකතු වුණොත් හදිස්සියට ගන්න ණය සඳහා හොඳම තැනක් තමයි පල්ලිගුරුගේ රන් ණය කියන්නේ. යාළට මේ ඔයාලගේ රන්තරම් බඩු ටික තියාගන්න උමනාවකුත් නැහැ.
4: යාළ
3: වැඩි කාලයක් දීර්ඝ කාලයක් දෙනවා. මාස 14ක් වගේ කාලයක් දීලා තියෙනවා. බහන්ඩ ටික බේරගන්න. ඒකනේ විශේෂත්වය. ලොකු මුදලක් අතර ලැබෙනවා වගේම බේරගන්නත් ලොකු කාලයක් ලැබෙන නිසා පල්ලිගුරුගේ රන් ණය සේවාවත් එක්ක එකතු වුණොත් වාගේ අවශ්‍යතාවයට සාධාරණයක් වේවි.
4: 40 වසරක විශ්වාසනීය සේවයත් එක තමයි පල්ලිගුරුගේ සේවාවත් එක්ක වාට එකතු වෙන පුලුවන්කම ලැබිලා තියෙන. දිවයින පුරා ශාඛා 24ක් තියෙනවා පල්ලිගුරුගේ නමින්. ඉතින් ආට පුලුවන්කම තියෙන හදිස්සියකදී වාගේ රන් භාණ්ඩයක් තියෙනවා. ආට සල්ලි ගන්න ඕන නම් රස්තියාදුවක් නැතුව ඔන්න ඒකට යන්න ඕන. හොඳම දෙන තමයි පල්ලිගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ. රන් පවුමට උපරිම මුදල් ලබා ගන්න පුළුවන් වගේම ලක්ෂයටම දැන් පොලිය වෙන්නේ 480ක් විතරයි. ඒ වගේම චමිකියෝ විදිහටම ඔයාලට හදිස්සියෙන් බේරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ ලැබෙන්නේ නැහැ. බේර ගැනීමට වාර මාස 14කට වඩා වැඩි කාලයක් ඔන්න ලැබෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් පල්ලේගුරුගේ රණය සේවාවත් එක්ක එකතු වෙන කතා කරන්න විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. 011-250-9776 011-250-9776 කියන නම්බරයකට කතා කළා පල්ලේගුරුගේ රණය සේවාව ඔන්න සම්බන්ධ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා.
3: විජය නිෂ්පාදන කෑම වේල රස ගන්නවා වගේම තේ එකක් කෝපි එකක් බොනකොට විජය තේ විජය කෝපි එකතු කරගන්නවා කියන්නේ ඔයාලා හොඳ ෆ්‍රෙෂ් ස්වභාවික රසය රැකෙන විදිහට තේ එකක් කෝපි එකක් බොන්න පුළුවන්කම ලැබෙනවා. මාළු කරේක මස් කරේක රසද හදා ගන්නව නම් ගෙදර තියාගන්න ගෙනහිල්ලා විජය මිරිස් මාළු කර තුන පහයක මස් කර තුන පහයක මේ දේවල් තියෙනවා නම් ඔයා හදන මාළු කරේක මස් කරේක වගේ අරුවන්ට වැඩිහිටියන්ට නෑදෑයන්ට ඕනම කෙනෙක්ට රසට හදලා දෙන්න පුළුවන්.
4: අපේ රසේ රටේ සම්බර වෙදෙන විජය නිෂ්පාදන ළඟම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් වාට වෙලදී ගන්න පුළංකම තියෙනවා.
3: 4:58 වෙලාව. මීෂා අද බලමු නේද?
4: බලමු.
3: අද රෑ 9:00 මීෂා එකේ තීම් සොංග එක.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: හවස පහයි විනාඩි 6 වෙලාව ප්‍රශ්නයක් අහන්නද?
1: හා
0: කියන්න බලන්න ඔයා මේ බයිසිකලේ තියෙන
1: හරි
0: ගොඩාක් දේවල්
1: හා
0: කියන්නේ බයිසිකලේ තියෙන කොටස් තියෙනනේ.
1: ඔව්
0: කොටස් ගොඩාක් දේවල් වලට අපිට කියන්න තියෙන ඉංග්‍රීසි නම.
1: හා හා
0: හරිද?
1: හරි.
0: හැබැයි එකක් තියෙන සිංහල නමක්.
1: එකක්?
0: ඔව්. මොකද්ද?
1: දැන් ඉතින් හොයන්න ගෝක.
0: දැන් ඉතින් ඔයගොල්ලෝ කොයි
1: පදේ නිතරනේ දැන් කැලේ ටික හොයන්නේ
0: බයිසිකලේ. දැන් ෆුඩ් සයිකලයක් කියලා දන්නවද? බයික් එකක් නෙමෙයි.
1: හා හා
0: ෆුඩ් සයිකලයක්.
1: රෝදය.
0: ඈ?
1: රෝදය.
0: කොහොමද ඒක කියුනේ?
1: අනේ මන්ද ඉතින් ඒක වලට කිය.
0: මම ඒක ලොකඩ අහන්න ඉතින් ඉතින් ප්‍රශ්නයක්. කෑවෙඩේ.
1: වැඩේ කෑවරේ.
0: නෑ දැන් බයිසිකලයක් අතර වාසේ සීට් එක.
1: හරි.
0: එතකොට සමස්තයක් විදියට.
1: අයියෝ අයියෝ ඉතින් ආදි අදත් හරි.
0: සමස්තයක් විදියට බයිසිකල් ගත්තට පස්සේ.
1: නෑ ඔව් එහෙම ගත්තට පස්සේ ක්ලච් එකක් තියෙනවා.
0: ක්ලච් එකක් තියෙනවා සමස්තයක. රයිට්. ෆුඩ් සයිකල්ටත් සමස්තයක් විදියට ක්ලච් එකක්
1: තියෙනවා. දැන් මම නිෂ්පාදනය කරන එකට ක්ලච් එකක් දාලා.
0: ඊයේ මොකද දේශපාලන වැඩසටහනක් බැලුවද රෑ?
1: අයියේ.
0: නෑ ගංගා වර හරි.
1: ඒ විදියට ටෝක් කරන්න.
0: සමස්තයක් විදියට ගත්තම රටේ ආර්ථිකයට ඒ වගේ වචනනේ.
1: ඔව් ඒක.
0: සමස්තයක් විදියට දැන් ෆුඩ් සයිකල් වලට ක්ලච් තියෙනවා.
1: හා.
0: හරි.
1: ඔව්.
0: කවන්නෑ දැන් ඉතින්. එච්ච දේවල්.
1: කොහොම හරි ඔය අහපු ප්‍රශ්නෙට මං කෙලිම උත්තරේ දුන්නනේ.
0: ඔව් මං කියන හැදේ දැන් බයිසිකලේ අපි තියෙන්නේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩ් එක.
1: ඔව්.
0: ස්ටෑන්ඩ් කිව්වම ඉංග්‍රීසිනේ. එතකොට සීට් එක.
1: හරි.
0: ළඟට ලගේජ් එක.
1: හා.
0: ළඟට රිම් එක.
1: ඔව්.
0: ඒ වගේ දේවල් තියෙන්නේ. එකක් තියෙනවා අතන.
1: හරි.
0: රෝදය කියලා
1: එකක්. රෝදය.
0: ඒකත් හරි. තව තියෙනවා ඉතින් ෆුඩ් සයිකල් වල සිංහල වචන.
1: හා.
0: බල්ලෝ අහුවෙන්නේ නැහැ. බල්ලෝ අහුවෙන්නේ නැහැ කියලා එකක් තියෙනවා. දන්නද? ඒ
1: මොකද?
0: කෙනා චේන් එක හරියට මේ අර කට්ට අතර දුවන්නේ නැතුව සරේට නිකන් අර පැනලා වගේ යනවා.
1: හා.
0: එතකොට පදින්න බෑ.
1: ඔව් ඔව් ඔව්.
0: කන්දක් එහෙම පදින වෙලාවක ඔක පැනනොදී මහා විනාශයක් වෙන්නේ. හරිද? ඒකට කියන්නේ බල්ලෝ අහුවෙන්නේ නැතුව යනවා කියලා. කියන්නේ පැදෙන්නේ නැහැ, රෝදි කැරගෙන්නේ නැහැ, චේන් එක පැනලා වගේ යනවා. එතකොට තව එකක් තියෙනවා. ආ තියෙනවා තව තියෙනවා කට්ට. ඒ වගේ රෝදි කට්ට.
1: ඔව්.
0: ගෙවිලා.
1: හරි.
0: ඒ වගේ තියෙනවා වචන. මේක කඩයක් නෙවෙයි බලන් ගියාම තියෙනවා කියුවේ අම්මනේ. නෑ මම නිකන් හෙවක ප්‍රශ්නයක් විදියට ගන්න බලකොට. දැන් කොහොමද ඉතින්
1: ප්‍රශ්නේ? නිකන් මේ මතක් කළා කිව්වේ.
0: ප්‍රශ්නයක් විදියට ගන්න වැඩකුත් නෑ දැන් ප්‍රශ්නේ උත්තර දීලා විතරයි.
1: හිතුවේ නෑ මම උත්තරේ දෙයි කියලා නේ ඔයා.
0: නෑ වාට කියුණා හැබැයි කොහොමද? මටත් ඒක පුදුමයි කොහොමද කියුණේ
1: කියලා. ඒක සයිකලයි කියලා කියන්නේ මං ටක් ගාලා ඉතින් රෝදේ වෙන්නේ නැති කියලා කිව්වා.
0: අවස පහයි විනාඩි 9යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්න රසවත්ම කැම වේලක් හදාගන්නකොට විජේ නිෂ්පාදන වාගේ ගෙදර නිවසේ තියෙන්නම ඕන වෙනවා මේ වෙලාවේ.
1: ඉතින් විජේ නිෂ්පාදන අරබලංග වතින ලගම වෙනසන සුපරි වෙනසලෙන් මිලදී ගන්න හැම මිලදී ගන්නකොට අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව අරබලංග වතිනවා විජේ ලාංඡනයේ තියෙනවද කියලා බලනම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: අවස පහයි විනාඩි 10යි.

0: Lakhanda Radio ITN.
1: Cool drive vikreta.
0: Lakhanda Evening Drive.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කේල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: හැමෝම එකම රේසිකතුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන.
3: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝලිස් වර්ස්
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: හවස 5 විනාඩි 18යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කුස්සිය උයන්න නැති වුණාට මම දන්න උයන්න නැහැ කියලා එක හරි උයන්න උදව් කරන්න හරි යනවා දාම්මට උදව්
1: කරන්න
0: යනවා
1: උයන්න පුළුවන් වෙලාවට උයනවා
0: උයන්න පුළුවන් වෙලාවට උයනවා එහෙම වෙලාවක් තියෙනවද එහෙම වෙලාවක් නැහැ නේද
1: නෑ නෑ ඉතින් එහෙම නෙවෙයි ඉතින් අපි වැඩ කරනකොට ඉතින් අපිට වෙලාවක් නැහැනේ
0: වෙලාවක් නැහැ වැඩ කරනවා
1: අපි ඉතින් උදව් කරලා දෙනවා ඉතින්
0: මෙහෙ වැඩ කරනවට අමතරව තව කොහෙද වැඩ කරනවද
1: නෑ නෑ ඔයා කියන්නකෝ ඔක තව ටිකක් අහන් ඉන්නත් එහම අම්මා කෝල් කරා
0: කිය මෙහෙට අමතරව තව කොහෙද වැඩ අපි වැඩ කරනකොට ඉතින් වෙලාව නැහැ ඉතින් ඒක නිසා මේ ඒකින්ද එහෙම කරන්න වෙනවා
1: පුළුවන් වෙලාවට ඉතින් උයනවා නෑ ඇත්තටම
0: ඇත්තටම උයනවා නේ ඔයා දන්නවද අලයි ලුණුයි එකට තියන්න හොඳ නෑ කියලා
1: හා
0: ෆ්‍රිජ් එකේ දානෝනේ එක එක දේ හැම දේම දානවා අපි සමහර වෙලාවට. ඒක එක හේතුවක් තමයි කූඹින්ගෙන් බේර ගන්න.
1: හරි.
0: කියන්නේ ෆ්‍රිජ් එකේ දාන්න ඕන දේවල් නෙවෙයි අන්තිමට.
1: ඔය ඇලයි ලුණු සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකට දාන්නේ නෑ නේද?
0: ඔව් ඒක තමයි සමහර වෙලාවට දාන වෙනවා. මීයෝ එහෙම කයි කියනවා.
1: ඔව් ඒක නංගට. මීයෝ කෑවිලා
0: කයි.
1: අලගඩි උසයි.
0: හේනස ෆ්‍රිජ් එකට දානවා ඒවත් ඔක්කොම ආයි දාන්න නැති දෙයක් නැහැ.
1: ඔව්.
0: ඉතින් ඒ වුණාට මේ අලයි ලුණු එකට දාන්න හොඳ නැහැ කියලා.
1: මොකද
0: මේ ෆ්‍රිජ් එකට දාන්න. එතකොට අල ඉක්මනට පැල වෙන බලනවා කියලා.
1: හා
0: හා. ඒ රසායනික සංයෝගයක් එකතු වීමත් එක්ක. හා
1: හා.
0: ඊට අමතරව මේ දැන් අපි කරන දෙයක් තමයි පොල් ගෑවට පස්සේ පොල් කෑල්ල.
1: හා.
0: කියන්නේ පොල් බෑය.
1: බෑය.
0: පොල් බෑය ඉතුරු බෑය.
1: ෆ්‍රිජ් එකට දාන්න.
0: හා. හරිද?
1: හරි.
0: ෆ්‍රිජ් එකට දාන්න නැද්ද යන්නේ? සල්ලි විතරයි දාන්න.
1: ඒකත් හංගන්න දායිද දැන්?
0: ඉතින් පොල් බෑය දැම්මම පස්සේ ආයෙ පස්සේ ගන්න දානවා. දැම්මම පස්සේ හැබැයි දවසක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ දැකලා ඇති සමහර වෙලාවට පොඩක් අහපාට වෙලා එහෙම කියනවා. ඒ නිසා මේ ඒකට උපක්‍රමයක් විදියට කියනවා මේ පොල් කෑල්ලේ ලුණු ටිකක් ගාලා දාන්න කියලා.
1: ලුණු ටිකක්.
0: පරණ ගෙවල් වල ආච්චි අම්මලා එහෙම දාන්න කතාවක්. දන්නේ YouTube එකෙන් රෙසිපි එක වැඩ කරන
1: අපි වගේ අයට
0: අයත් තින්නවනේ අන්නයට මම මේ නිකන් කිව්වේ
1: හා
0: ලුණු ටිකක් ගාලා තිබ්බට පස්සේ
1: ඒක එහෙම වෙන්නේ
0: ෆ්‍රෙෂ් විදියට තියනවා කියලා කියනවා
1: ඔකේ
0: එතකොට දෙහි
1: හා
0: දෙහි ෆ්‍රිජ් එකෙන් අරන් බලන්නකෝ දවසක් දෙකක් තිබිලා දෙගිඩියක් අරන් කපල බලන්නු ගල් වෙලා වගේ
1: තියෙනවා හා
0: හා හරියට අර
1: ඔව්
0: ඒකේ තියෙන දෙහි අඹුල් ටික ගන්න
1: බෑ
0: ඒක හරි අමාරු ඊට පස්සේ පොඩක් එළිය තියන්න ඕනේ එහෙම නැත්නම් කෑලි 3-4කට කපලා පොඩ කෑලි වලට මිරිකන්න ඕනේ හරි කරදරයි ඒක නිසා මේ දෙහි ගෙඩියක් ගන්න ෆ්‍රිජ් එකේ තියනවා නම් වතුර එකක දාලා තියන්න කියනවා
1: හා ෆ්‍රිජ් එකෙන් ගත්තට පස්සේද නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියද්දි
0: ෆ්‍රිජ් එකේ තියනවා නම් දෙහි ෆ්‍රිජ් එකේ දාලා තියනවා නම්
1: හා
0: වතුර එකක දාලා ෆ්‍රිජ් එකේ තියලා තිබ්බට පස්සේ අර දෙහි ගෙඩිය කඩෙන් ගන්නකොට තිබ්බ නැත්නම් ගහෙන් කඩලා ගන්නකොට තියෙන ඒ ෆ්‍රෙෂ් කතියද ඒ විදිහටම තියලා තියනවා වගේ තක්කාලි කියන්නේ ෆ්‍රිජ් එකේ ඉච්චර තියන්න හොඳ දෙයක් නෙමෙයි කියලා කියනවා.
1: හා.
0: ඒ වගේ දේවල් ටිකක් තියෙනවා.
1: ඔව්.
0: සමහරට දන්නව ඇති සමහරට නොදන්නව ඇති. කරපින්ච් අපි දාලා තියෙනවා සමහරකට. ඒ දාලා තියන්නේ පොලිතින් එක කොතලම දාලා තියෙනවා. අන්තිමට නටි ටික
1: මෙහෙම දාලා තියෙනවා.
0: නටි ටික වෙනමයි කොල ටික වෙනමයි ගන්න වෙනවා.
1: ඔව් ඔව්. ඒක නම් වෙනමනේ නේ සහෙන්.
0: ඒකත් අර මේ වතුර එකක අර නැටි මුල් ටික
1: එකතු
0: කරලා දාලා වතුර එකක දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න තියනවනේ.
1: ඒකත් මේ හැමදාම මේ මාස ගානක් තියන්න බෑ.
0: නෑ නෙමෙයි. ඉතින් අර සමහර වෙලාවට අපිට කරපිංච ටිකක් කඩාගෙන ආවට පස්සේ gedara ගහක් නැත්තම් මොකද දවසක් දෙකක් අපි කන්න තියාගන්න
1: ඕනේ. පොඩක් ඉස්සරහට තිකන්න තියාගන්නකොට ඉතින් අපිට ඕක ඕන වෙනවා.
0: තියාගන්න බෑ ෆ්‍රෙෂ් විදියට. අන්න ඒ වගේ වෙලාවට වගේ දේවල් උපක්‍රම.
1: හරි.
0: try කරලා බලන්න.
1: මේවා පාවිච්චි කරන්න.
0: මේ
1: අපි මේ නිකන් කියන්නේ ඔමෙ.
0: මේ වගේ උපදෙස් දෙන නේද?
1: ඉවිනින් driver කෙනෙක් දැකලා තියෙනවද? චමිත්තුගේ.
0: driver කෙනෙක් දැකලා තියෙනවා. driver කෙනෙක් දැකලා තියෙනවද? ඉවිනින් driver කෙනෙක් දැකලා තියෙනවද?
1: ඒක තමයි මං කිය ඉවිනින් driver කියන්නේ.
0: රයිට් මේවා පොඩක් පොඩි ටිප්ස් නේද?
1: හා
0: හා. ට්‍රයි කරලා බලන්න.
1: අපි වෙනකොට පාවිච්චි කරන ටිප්ස්.
0: ඔව් මොනවත් ඔය හානියක් වෙන්නේ නැහැ නේ ඔය කරා
1: කියලා. ඔව් ඒකනේ.
0: ඒක නිසා මේ අපි බය නැතුව කියනවා. හා. හවස 5 විනාඩි 23යි වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කවුද සින්දුවක් අහන්න මැසේජ් කරලා තියෙන්නේ අයි කමෙන්ට් බලමු කවුද කියලා.
1: ප්‍රදීප් ලංකා ඉන්නෝ සීෂෙල් ඉඳන් මැසේජ් එකක් දාලා තිනෝ සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා හැමදාම ලක්කරත් එක ඉන්නවා කියලා. ඒකම දරණී ගල පැත්තෙන් දිෂිනි ලාභ කඩේ හැමෝම ඔබව සද්දට මහනෝ කියලා මැසේජ් එකක් දාලා තිනෝ අලවත් එකතු කරගන්න. මඩපද ලක්ෂ්මන් තමර නිශානි චේතන තේජාවෝල් මේ හැමෝම එකතු කරගන්න වගේම විනීත අයිරංගනී ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිනෝ අවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න පුතාත් එක්කම. ඒකම පල්ලෙවත්තෙන් සජාන් ඉන්නෝ මේ වෙලාවේ ඔබත් එකතු කරගන්න ගමන් මහියංගන පැත්තෙන් ඉන්නවා සුපුන් මේ වෙලාවේ.
0: රයිට් එවකෙම මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන පෙලක්ම තිබෙනවා ඔබට ගන්න. ඩෝමා මැෂින් ගත්තට පස්සේ හොඳ කාර්යක්ෂම සේවාවක් ඔබේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕන කරන මැෂින් ගණනාවක් දැන් හඳුන්වා දීලා තියෙනවා. සහ නිෂ්පාදනය ආශ්‍රිත විශේෂයෙන්ම කළු ඇටිවත් කිරීම යන්ත්‍ර, සහ ඇසුරුම් කිරීම යන්ත්‍ර, එතකොට කැඩුණු සහ වෙන් කර ගැනීම යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා. කණු දෙකේ එලිවේට යන්ත්‍රයට අමතරව ඇමරුම් යන්ත්‍ර, එතකොට පොල් තෙලින් යන්ත්‍රත් ඔබට ගන්න පුළුවන් මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමේ.
1: ඉතින් මේ හැම යන්ත්‍රයක්ම ඔබට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න පුළුවන්කම තියෙනවා. නොඹර තිස්ස ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැබෝ ඔබ දන්න. ව්‍යාපාර කරන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු තැනක් තමයි ඒ තියෙන්නේ. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඔර එතනදී ගිහිල්ලා ඔයගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන හැම යන්ත්‍රයක්ම ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කතා කරලා විස්තර දැනගන්න ඕන නම් ඔන්න කතා කරන්න 01176 579
0: හවස 5:24 වෙලාව.

0: කොවිසිතලු ත්‍රේය.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
3: හවස 5 විනාඩි 30 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

0: Lakhanda Radio ITN අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොමනින් දේසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: පහයි විනාඩි 41යි වෙලාව ඉවිනින් ඩ්‍රයිවර් හගෙන ඉන්න වෙලාව දැන් සින්දුවක් කියන්න ආසාවෙන් ගැටි හිටියනම් සින්දුවක් කියලා ජනප්‍රිය වෙන්න තරුවක් වෙන්න බලාපොරොත්තුෙන් හිටියනම් හැමදාම අර බාත්รูම් එකට වෙලා සින්දුව කිව්වනම් වාගේ ගෙදර කාමරයට වෙලා සින්දුව කිව්වනම් දැන් ඔනවාට තරුවක් වෙලා රටක් ලෝකයක් දන්න කෙනෙක් බවට පත් වෙන්න හරි ලේසියෙන්ම පුළුවන් අපේ තරංගාවලියත් එක්ක එකතු වුණොත්
1: ලේසියෙන් බෑ හැබැයි තරග කරන්න ඕනි ඈ
0: තරග කරන්න ඕන පාත් එකක් තියෙනවා නේද මාර්ගයක් තියෙනවා මාවතක් තියෙනවා දැන් ඒ නිසා අවුරුදු 20ත් 50ත් අතර නම් අවුරුදු වයස අවුරුදු 20ත් 50ත් අතර නම්
1: වඩ
0: ලස්සන කඩහඩක් තියෙනවා නම් හිත නිවන දැනෙන විදිය කඩක් තියෙනවා නම්
1: අන්න
0: පුළුවන්කම තියෙනවා මේ තරගයට එකතු වෙන්න ගායන හැකියාවක් තියෙන්න ඕන
1: ඒකට කරන්න තියෙනවා කියන ඔර කියන්න පුළුවන් සින්දුවේ කැමති කොටසක් ගායනා කරලා අපිට WhatsApp කරන්න විතරයි මොන අපේ WhatsApp නම්බර් එකත් මතක් කරගන්නම් 0706 366 කියන නම්බර් එකට ඔයා කියන කැමතිම සින්දුවේ ඔයාට කියන්න පුළුවන් සින්දුව ඔන්න පුළුවන් අර කැලා කියලා අපිට WhatsApp කරන්න.
0: හවස 5 විනාඩි 42 අපිට සින්දුවක් අහගෙනම යන්න වෙනවා හෙඩ්ලයින්ස් අහන්න. අපි ඊට පස්සේ ආයෙ කතා කරමු.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු අධ්‍යවධානම තවත් ඉහළට රෝගීන් 76,000 පණයි යලකන්නේ වීමිලදී ගැනීම අතිසාර්ථකව බදු පැහැරහැරී මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නීතිමය පියවර නීතිපති අධිකරණයට කියයි බීජ වර්ගයක් කෑ කන්තලේ සිසුන් 22 දෙනෙක් රෝහලේ මැද පෙරදිග යළි ඇවිලෙද්දී බොරතෙල් මිල තවත් ඉහළට
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ITN නොතරයේ පෙරලිකරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
1: Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනා

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: අවස 5 විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ව කන්න මැසේජ් කරපු අය කවුද ඉන්නේ වැඩ කරන ගමන් මේ වෙලාවේදී සිද්වකට එකතු කරගන්න කියලා.
1: පවන්නේ ඉන්න වාලුත් ගමින් තමයි මැසේජ් එක දාලා තිනව එකතු කරගන්නවා. එතිකම සෙතුම ආවත් එකතු කරගන්න ගමන් ඉෂ්කෙඩි ගම්මන් ටික හැමෝම එකතු කරගන්නවා සිද්වකට. හන්වැලෙන් වසන්ත කුමාරසිරි එවගේම කලකින් මැසේජ් එකක් දැම්මේ කියලා හලාවත තුෂාරවන් ආවත් එකතු කරගන්නවා අපි සිද්වකට.
0: තුෂාරා හලාවත නිකන් ලක්කඩේ කෙනෙක් වගේ නේ.
1: කාලෙකින් මැසේජ් එකක් දැම්ම කියලා දාලා ඉතින්.
0: කට්ටිය වැඩ ඇති මේ දවස් ටිකේ ඉසි ඇති. වැඩ ගොඩක් කරන කෙනෙක් නේ. රයිට් ඒ වගේම තමයි මහේෂ් මැසේජ් කරන සිදුවකට එකතු කරගන්න අරුණ නුවන් ඒ වගේම දීපාල ඇතුළු කට්ටිය ඉන්නවා කියලා මනෝජ් ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා කෑගල්ලෙන් මැසේජ් කරනවා. ඒ වගේම වාස්තනා මාත්‍රෙන් සලෝනක ඉඳලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා දෙනවා. තෂ්මියාව එකතු කරගන්නවා සිදුවක් අහන්න අපි තියෙනවා කියලා සුරංග ඒ වගේම මීපිටි මුල්ලේ අමිල බහනුක ධනුෂ්ක දයනන්දය ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. හවස 5 විනාඩි 54 කට වෙලා තියෙන වෙලාවේ අපි මතක් කරනවා නම් විජේ නිෂ්පාදන ගැන සීරසියක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන නම තමයි විජය කියන්නේ.
1: ඉතින් ඕනම කෑමක් කට රසට හදා ගන්නකොට වට නියම කොළබඩු ටික අවශ්‍ය කරනවා. ඒකට තමයි අපි කියන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ඔබ අතට පත්වන විජය නිෂ්පාදන මිලදී ගන්න කියලා. දැන් අපේ රසයේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමර තරගෙන යන විජය නිෂ්පාදන වලට හැකියාව ලැබලා තියෙන ඒ විශ්වාසයත් එක්ක. ඉතින් කෑම ටික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්නවා නම් ඔය එකතු කර ගන්නවන කොළබඩු සන්නාමය වෙන්න ඕනේ විජය. ඒ වගේම අනික නිෂ්පාදන සියල්ලම දැන් ඉඳියාප ටිකක් හදාගන්නවා නම් නූඩ්ස් ටිකක් හදාගන්නවා නම් ඒ වෙනුවෙනුත් ඔයාට නියම ප්‍රමිතියට හදාගන්න නිෂ්පාදන සියල්ලම මිලදී ගන්න පුළුවන් විජය නමත් එක්ක.
0: කොළඹ කොටුව දුම්රි ස්ථානයේ දුම්රි පිළිපැනීමක් සිද්ධ වෙලා තියෙනවා. සවස 4:45 විතර තමයි මේක සිද්ධ වුණා කියලා කියන්නේ. අංක 1164 දරන දුම්රි තමයි මේ විදිහට පිළිපැනීම ලක් වෙලා තියෙන්නේ. ඉතින් නියම වෙලාවෙ පිළිපැනලා තියෙනවා. මොකද ඔෆිස් ඉවර වෙලා ගෙදර යන මිනිස්සු ගොඩක් දෙනෙක් එකතු වෙන වෙලාවෙ ඉතින් මේ වෙලාවේ තමයි
1: මේ දුම්රිය කෝචි එහෙම යන වෙලාව
0: කොළඹ කොටුව දුම්රි ස්ථානයේ වෙත වේදිකාව වෙත ළඟාවෙමින් තිබී තමයි මේ පිළිපැණීමට ලක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් යලි පිළිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා කියලා තමයි දැනුවත් කිරීම කරේ. ප්‍රවෘත්ති වලින් අපේ අඛණ්ඩ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න ලැබෙවි. හවස 5:55 අපි සිඳුවක් අහමු නේද?

0: even in Raya with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

0: Kal Sara.
1: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගම්ට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: මම්මේ ටීවී එකේ ඉන්න දෙකමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණි අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද යකෝ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණිය හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. අනුෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ ෆැමිලි මතුරලා කී දෙනෙකුට නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහි ගුණයක් දාන්න ඇති නාරිකට හැත්ත ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. Lakana, even in drive.
5: Right, evening drive අහගෙන අපි නාතරේ මතක් කරන ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපේ ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් ඒකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවුණ මුදල දෙන්න නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරම් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලිය ගුරුගේ රන්නයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලිය ගුරුගේ රන්නායක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
6: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලිය ගුරුගේ රන්නාය සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාඛා 24ක් තියෙනව විහිදිලා ළඟම තියෙන ශාඛාවට ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා. මේ පල්ලිය ගුරුගේ රන්නාය සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් ඔයාගේ සේවාවන් ඔනේ ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පාලිය ගුරුගේ රන්නාය සේවාව.
5: ඒ වගේම තමයි ගොවිසතල තරයක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව ගෙදර අරන් යනවා වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවෙ කොතෙන්දී ඔබට ළඟා වේද කියන්න බෑ. ඒ නිසා අදවස ගෙදර යද්දී අනිවාර්යෙන්ම ගොවිසතල තරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

97.7 Lock Honda Radio ITN. Lock Honda Radio ITN.

0: ඉතින් ඩ්‍රයිව් එක අපිට වෙලාව ලඟ වෙලා තියෙන්නේ යන්න. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන, වාගේ කැම වෙල රස ගන්නවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදන වලින් විජය තේ, විජය කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කැම ටිකක් හදා ගන්නවා නම් තෝසේ ඉඳියාප්ප පිටි, ඒ වගේම කුරක්කම් පිටි, මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට, දේශීය දෙයක් විදිහට, දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
1: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදක ගැනත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි අද ගිහින් එන්නා. ඔයාට සුබ දවසක්. මම චාරෝ.
0: සුබ දවසක්. අපි යනවා. මම ශමිත්.

0: Wakanda Radio ITN.
1: Even in driving, Chomit and Charu.
0: Pranha.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: na stole.
1: ഡെങ്കു അധ്യാവധാനം തവത്തി ഇലട്ട് രോഗിൻ സംഖ്യാവ് 76000 ഇക്മവായി. ജലകണ്ണിയെ വീമിലദി ഗനീമ അതിസാർത്ഥകവ്. ബദു പെഹരഹരി മത്പൻ നിഷ്പാദന സമാഗം വൾട്ട് നീതിമേയ പിയവര് നീതിപതി അധികരണയട്ട് കിയായി. ബീജവർഗ്യക്ക കന്തലേ സിസുൻ 22 രോഹാലേ. മെദ പെരദിഗ യാലി എവിലെ ദീ ബുറത്തിൽ മില തവത് ഇഹലട്ട്. അർജന്റീനാവും ഹണ്ടവാ ഫിഫാ കിരുള ഇസ്പാഞ്ഞ ഹിമിക്കര ഗാനി. ലക്കണ്ട് പ്രധാന പ്രവൃത്തി സമഗീൻ മമ സമീര കാര്യവസം പ്രവൃത്തി സംസ്കരണയെ മനോജ് കൊണ്ട് വിധാരണ. ഡെങ്കു രോഗിന്റെ സംഖ്യാവ് 76000 ഇക്മവായതിബവ് ഡെങ്കു മർദ്ദന ഏകകയ സന്ധാൻ കല. ഈ അണുവ മേവോണിട്ട് വാർത്താവിയെത്തി സമസ്ത രോഗിൻ സംഖ്യാവ് 76000. ഗംബ ദിസ്ട്രിക്കിൻ രോഗിൻ 4910, കൊളമ ദിസ്ട്രിക്കിൻ രോഗിൻ 4110, മാത്ര ദിസ്ട്രിക്കിൻ 1330, മഹനൂർ ദിസ്ട്രിക്കിൻ 1111 സഹ കളുത്തുറ ദിസ്ട്രിക്കിൻ 1010 ലിസ് മേവണിട്ട് ഡെങ്കു രോഗിൻ വാർത്താവി തിബിനവ. രത്നപുര ഗാല് ഹമ്പാത്തോട് സഹ കുറുനാഗലത്തുള്ള ഡിസ്ട്രിക്ട് റസക്കിന്ത് തവദുരട്ടാത് ആസാദിത്യാൻ വാർത്താവണബവായി ഡെങ്കു മർദ്ദനേക്കെ പ്രജാസൗഖ്യ വിശേഷജ്ഞ വൈദ്യർ പ്രസില സമരവീര മഹാത്മിയ സന്ധാൻ കലി.
2: അത് ദിനം ഡെങ്കു രോഗീൻ 76000 സഹ മരണ 53 ജാതിക ഡെങ്കു മർദ്ദനേക്കെട്ട് വാർത്താവിലാ തീയണ. തവമത് ഗംപഹ കൊളമ്പ് മാത്തര നൂറ് കളുത്തര രത്നപുര ഗാല് ജന ഡിസ്ട്രിക്ട് വലിയ തമായി വെടിവശേന്മ രോഗീൻ വാർത്താവെന്നേ ഇതിന് മേ പവത്തിന കടിൻകട വർഷാവത് സമഗമ തവദുരട്ടാത് മധുരു ഗണത്ത് ഇഹല മട്ടമേ പവത്തിനവാ ഏനിസാ അപ്പി തവദുരട്ടാത് തമങ്കെ പരിസരയ പരിശ്രയ ശുദ്ധകരകന സഹായ ദെന്ന കിയല മഹാജനതാവകെങ് ഇല്ലാ സിറ്റിനാത്തര മേ ദിനവല യം കിസി കെനകുട്ട് സമഗ അംഗപത വേദനാവ മസ്പിണ്ടു വേദനാവ ഹിസരദയ വമനയ ഒക്കാരയ നി രോഗലക്ഷണ തിയനവനാം സുദുസ്കാം ലത് വൈദ്യവരെ ഹം വേല തമണ്ട തിയന്നെ ഡെങ്കു രോഗേദ നെദ്ദ കിയല സെക്കഹര ദനഗന വൈദ്യ പ്രതികാര സന്ധാ യമു എന്ന കിയല വിശേഷം അപ്പി മഹാജനതാവകെങ് ഇല്ലാ സിറ്റിന.
1: മേയത്തര വിശ്വവിദ്യാലയ പ്രജാവാത്തര ഡെങ്കു രോഗേ കാൽത്തിയ ഹന്തുനാ ഗനീമ നിസി കലമണാക്കണ്ണേ രോഗ നിരീക്ഷണേ ശക്തിമത് കിരീമ സഹ ബോവീമ വെലക്കീമ സദാ വിധിമത് ക്രിയാമാർഗ അതുലാത് സായനിക കലമണാക്കണ്ണ ഹാ സമ്മത മാർഗോപദേശ എലി ദക്വീമ അത് സിദ്ധു കെരുണ. കൊളമ്പ വിശ്വവിദ്യാലയ സകസ്കല ഇമ മാർഗോപദേശ ഉപകുലപതി മഹാചാര്യ ഇന്ദിക കരുണാതിലക മഹതാ വിസിൻ നിയോജമാതേ മധുര സെനവിരത്ന മഹതാവിത് ബാറദുണ്ണ.
3: സാമാന്യ അധ്യാപനയുടെ പാശാൽ സഹ അനുക്കുത് പിരിവേൻ ആയത്തനവരുടെ മാർഗോപദേശം നികുത് എല്ലാം തീയണം. ഇതിന് ഡെങ്കു രോഗയെ വ്യാപ്തത്തിന്റെ ആക്കാരെ കൊഹമ്മദ് ഡെങ്കു രോഗയെ വിലകെന്നെ ഡെങ്കു രോഗ ഹെദുറത് കൊഹമ്മദ് ശിഷ്യനോ ശിഷ്യാവാൻ കാട്ടത് കഥാക്കറാണ്ടോണ്ട് കൊഹമ്മദ് വൈദ്യ പ്രതികാര കത്തുത്ത് കീന കാരണം ഈട്ട പാസ്സേ വിശ്വവിദ്യാലയ കത്തുത്തേമ വിശേഷമ്മ അപ്പിട്ട് അധ്യാവധാന പ്രദേശ വിശ്വവിദ്യാലയ കീപ്പയാക് തീയണോ പൗകീ ദിവസം വാർത്താവയും കീപ്പയാക് തിബ വിശ്വവിദ്യാലയ ഇല്ലാങ്ങട്ട് പൊക്കുറു അപ്പിട്ട് യാമിക്കിസ് പ്രമാണയാക് വാർത്താവുണ ഡെങ്കു പൊകുറു ഇവകേമ തമ്മായി വിശ്വവിദ്യാലയ അനന്യ വെച്ച കാരണാവുത്തിയാണ് ഏക തമ്മായി നേവാസികാകാര ഹെമ വിശ്വവിദ്യാലയം തീയനോ ഏക വിനാശന് പാസല അധ്യാപനം എഹെമ തോര ശിഷ്യ ശിഷ്യാവൻ വിശാല പ്രമാണ നേവാസികാകാര ഇന്ന ഏകത്തന ഏതുകൊണ്ട് അപ്പിട്ട് മേ പ്രദേശ നേവാസികാകാര വല്ല ഡെങ്കു വാർത്ത ഉണൊത്ത ഹെമ വിശേഷ പൊക്കുറക്താക്ക വർദ്ധനീമേ ഹക്കിയാവ എന്ന വേടി മുഖത് പിരിസ പൊതുവേ കത്തോ വിശേഷം നഗരാശ്രിതീന വിശ്വവിദ്യാലയ നിവാസികാകാര സഹ പുദ്ഗലിക നിവാസികാകാരത്തി എന്നെ സമാജ അനുഭവ നിവാസ സഹ ഉടനകിലെ അസൽ അപ്പിട്ട് വിശ്വവിദ്യാലയ പദ്ധതി തനിയും മേഖല മൂന്നതിന്റെ ഹക്കിയാവാക് നെഹേ വിശ്വവിദ്യാലയ സമാജയാത് സഹ സൗഖ്യാംശകീയന സീലുമ ഏകക്ക അപ്പിട്ട് മേ സംബന്ധം ധനുവാത് കിരിയുമ ഇക്കത്തുകരകാനിയും മേ സംബന്ധം വിദ്യാത്മക കൊഹമ്മദ് അബി ഡെങ്കു രോഗേ ധനഗനീമേ സിറ്റ പാലനേ കിരീമ സഹ പരിപാലനമേ കട്ടയുത്തു സഹ കൊഹമ്മദ് അബി രോഗയാക് വിധിയട്ടാത് ഡെങ്കു രോഗലക്ഷണ ധനകാന്നെ സമാജ വിധിയുടെ മൂന്ന് തീമട്ട് കൊഹമ്മദ് മേക്കട്ട് ശിഷ്യാണ് ദായക കരകാന് കീന കാരണാവതാക്ക പുലുൽ മാർഗോപദേശ സംഗ്രഹത്തീമട്ട് കട്ടയത്തു കല്ലെത്തിയത്.
1: කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාද අදහස් පළ කළා.
0: වෛරස් රෝගේ හැදිලා තමන්ගේ ඇඟින් මේක හොඳ කරගන්නවා. එහෙම ඒ ආකාරයට අපි සලකා බැලුවොත් ඇත්තම ඩෙංගු රෝගෙන් කිසිවෙකු හෝ මරණයට පත්විය යුතු නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ මෙහිදී දැනුම හැම කෙනෙකුටම මූලික දැනුම අවශ්‍ය වෙනවා. මේ මූලික දැනුම අපි හිතුවා විශ්වවිද්‍යාල පද්ධති තුලින් පටන් ගන්න එක වැදගත් කියලා. දෙවැනි පියවර තමයි මේ ඩෙංගු රෝගිය පාලනය කර ගැනීම. මේ වගේම වැළැක්වීමේදී අපේ විශ්වවිද්‍යාල ප්‍රජාවට තරුණ ශිෂ්‍යයා වන්ට දායක වෙන්න පුළුවන් ප්‍රජා සේවයට ඒ වගේම ප්‍රජාව දැනුවත් කිරීමේ වගේ වැඩසටහන් වලට ඔන්න ඒ කරුණු පදනම් කරගෙන තමයි අපි මේ මාර්ග උපදේශක සංග්‍රහය අපි හැදුවේ.
1: ජලකන්නේ සඳහා වීමිලදී ගැනීමේ වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. තවමත් ජලකන්නේ සඳහා වියස්සුන් නෙලන්නේ දිස්ත්‍රික් කිහිපයක පමණයි. ඒ අනුව අම්පාර, කිල්නොච්චිය, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වියස්සුන් නෙලීම ආරම්භ වී ඇති බැවින් වීමිලදී ගැනීමේ කටයුතුද සිදුවන බවයි වියාල විමණ්ඩලය පවසන්නේ. සෙනසුරාදා ඉරිදා දිනවල හැරුණු විට යලකන්නේ වීමිලදී ගැනීමේ වැඩසටහන යටතේ වියාල විමණ්ඩලය දින හතරක් තුල මිලදීගෙන ඇති වියස්සුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 305ක්. වීමිලදී ගැනීමේ කටයුතු පසුගිය 13 වනදා ආරම්භ කෙරුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. මේ වන විටත් වැඩිම වී ප්‍රමාණය මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම් අනූපම මංගල වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ.
4: සාමාන්‍යයෙන් අපේ අපේක්ෂිත වී අස්සන්න මෙට්‍රික් ටොන් 296,000. එතකොට දැනට පළවෙනි අවස්ථාවේදී වී මිලදී ගැනීම සඳහා මෙට්‍රික් ටොන් 8,000කට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ස්ථාන 20ක විතර වී මිලදී ගැනීමේ කටයුතු කරගෙන යනවා. ඊයේ හවස වෙනකොට දැනට මෙට්‍රික් ටොන් 784ක් අපි මිලදී අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට දුන්න සමස්ත මුළු මුදලෙන් 10% ප්‍රමාණයක් අපි මිලදී අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි 30%ක් 35%ක් විතර මේ සතිය අවසන්
1: මොනරාකල දිස්ත්‍රික්කයේ විමිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වීඑල්වී මණ්ඩලයේ ප්‍රසන්න සම්පත් මහතා අදහස් පළ කළා.
5: 2026 යලකන්නේ වීමිලදී ගැනීම අපි අද දින ආරම්භ කරනවා. දැන් රජ වීමිලදී ගැනීම වැඩසටහන මේ විට රට පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මොනරාල් දිස්ත්‍රික්කයේ හුලන්දාව ගබඩාව අද දින වෘත්ත කරනවා වී අලවිය සඳහා. ඉතින් මේ කන්නේ තුළ අපි ගොවින්ගෙන් වී කිලෝ 2500ක උපරිමකට යටත්ව මිලදී ගැනීම කටයුතු සිදු කරනවා. 2500 දක්වා අපි අඩු කරනු ලැබේ සෑම ගොවියෙක්ම මේ වැඩසටහන සඳහා දායකත්ව ලබා ගැනීම සඳහා. මේ වෙනකොට ගොවි මහතුන්ට තොරතුරු පත්‍රිකා ලබා දීම සිදු කරමින් යනවා. මම හිතන්නේ හෙට අනිද්දා දිනේ අපිට රෝග විශාල වශයෙන් ලැබෙනා කියලා බලාපොරොත්තු වෙනවා. 26 යලකන්නේ මොනරාල් දිස්ත්‍රික්කයේ හුලන්දාව ගබඩාව සහ බුත්තල ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සියලුම ගොවින්ගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා අපි වීමිලදී ගැනීම සිදු කරනවා. ඒ සඳහා ඉඩ පහසුකම් සියල්ල මුදල් ඒ සියලුම පහසුකම් අපිට තියෙනවා. අපි අද ඉඳන්ම ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
1: මේට අමතරව මුලතිව්, කිල්නොච්චිය, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවයි එම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව පවසන්නේ.
6: අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන සියලු ගබඩා මේනෝට විවෘත වෙමින් පවතිනවා. රජයේ ගබඩා ඊට අමතරව පෞචලයේ ගබඩා තරගෙන අපේ වීමිලදී ගැනීම බොහොම විධිමත් ලෙස ක්‍රියාත්මක වෙනවා කියන්නට පුළුවන්. ඇත්තම රජයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්.
7: භාගයක් වගේ අස්වැනු නෙලලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. ගොඩක්ම හොඳයි අම්පාරයේ වී මේ පාර ගැටළු තත්ත්වය ගොවියෙකුට 2500ක් ප්‍රමාණයක් අපිට මේ දෙන්න පුළුවන්.
8: යලකන්නේ වීමිලදී සාර්ථකව සිදුවෙනවා. මේ වෙනට ගොවින් වීතුක ගබඩාවට රැගෙනිනෝ 50-25ට කිරලා පැකට් කරලා අපිට වීතුක ලැබෙමින් පවතිනවා. මේ ගබඩාවට මේ ගබඩාව පහසුකම් පුරම තියෙනවා. ඒ නිසා මේ කන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව වීමිලදී කටයුතු අපි සිදු කරන්න පුළුවන්. අදමයි රජයට විදාබා දෙන ගොවි දිනපතා වීතුක රැගෙනේ.
9: ඔව් ඔව් මාත් හොඳයි. ගන්න පුදුම කියන හේරම ගන්න.
10: කිලෝ 2500ක්.
1: මේ වන විට දිවයින පුරා ස්ථාන 143කදී වීමිලදී ගැනීමේ කටයුතු සිදු කෙරෙනවා. තවම තමන්ගේ වීඅස්සොන් නෙලා නොගත් ඇතැම් ගොවි මහතුන් තමන්ගේ වීවලට සාධාරණ මිලක්කිල්ලා උද්ඝෝෂණය කරමින් සිටිනවා. තමන් වෙනුවෙන් රජයේ කිසිවක් සිදු නොකළ බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.
11: තිකුණාද වෙනකොට ගබඩා 43ක් රටේ විවිධ ප්‍රදේශවල විවෘත කරලා තියෙනවා. ඒ අනුව මෙට්‍රික් ටොන් 305ක් වී මිලදී ගැනීම අරගෙන තියෙනවා. ඒ වගේම තමයි තවත් ගොවියෝ සැලකුවතු ප්‍රමාණයක් වී සාම්පල් ගෙනත් දීලා තියෙනවා විගෙන විද්දෙන්ඩ. ඒ අනුව ගොවින්ගේ පැත්තෙන් ලොකු උනන්දුවක් තියෙනවා ගබඩාවට වී ලබා දෙන්න. ඉදිරි කාලය තුල ගොයන් කැපෙන ප්‍රදේශ 90 වී ගබඩා 143ක් විවෘත කරන්න මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව ගොවි ජනතාවට වීමිලදී ගැනීමේ පහසුව සඳහා පෞද්ගලික අංශෙත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පෞද්ගලික අංශයටත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. උඩපණ විදියට ණය පදනම යටතේ වීමිලදී ගැනීම සඳහා. ඉතින් ඒ අනුව පෞද්ගලික අංශෙත් එකඟ වෙලා තියෙනවා. රජය මිලදී ගන්න මිලටම වීමිලදී ගැනීමට.
1: දිත්වා සුලිකුණාටුවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් මුදල් ලබා දීමේ තවත් අදීරක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරුණා. එහිදී බෙදා දුන් මුදල රුපියල් 174,000ක්, පවුල් 58ක් සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
10: අර්ධ නිවාසයක් හානි කියලා කියන්නේ මෙතන සමහර 25,000 50,000 හානි වෙච්ච අය හරියට ගණනය කරොත්, ජනාධිපතිතුමා කිව්වේ ඒවා ගණනේ නොකර 105,000 දෙන්නේ. ඒ අයට හිටපු තත්වයට වැඩිය යමක්, එයා ජීවත් වෙච්ච දෙයට වැඩිය යමක් අපි දෙනවා. එයාට ශක්තියක්, ධෛර්යයක්, හැකියාවක් එකතු කරනවා එයා හිටපු තැනින් සමාජයේ ඔසවලා තියෙන. එහෙම කවරදාවක්වත් ආණ්ඩු හිතුවේ නැහැ. ඕගොල්ලෝ කල්පනා කරන්න.
1: ප්‍රතිලාභී ජනතාවද මෙසේ අදහස් පළ කළා.
12: බලාපොරොත්තු නොවුණු ආධාරයක් මිනිස්සු අතර බෙදලා දුන්නා. ඒක මීට කලින් කිසිම රජයකින් සිද්ධ වෙච්ච නැති දෙයක්.
13: ජනාධිපතිතුමා ඇතුළු රජයට ස්තුතිවන්ත වෙන්න ඕන. මන්ද ගොඩාක් අසරණ බවට පත් වෙච්චි බහුතරයක් හිටියා ජනතාව. ඔවුන් බලාපොරොත්තුවට වඩා වැඩියම. ඔවුන් ළඟට ඇවිදilla හා දෙවැන්ත මුදලක් ලබා දීලා ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න සහ තවත් අධියරක් ඔවුන් ජීවත් වුණාටත් වඩා වැඩියෙන් තවත් අධියරක් ජීවත් වෙන්න අවකාශ ලබා දුන්නට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
1: සුරාබදු ගෙවීම පැහැරහනු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මත්පැන් බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් එම බදු අයකර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද විභාගයට ගැනුණා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත් යන අයයි එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. ඒකැඳු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නේ සුරාබදු ගෙවීම පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. බදු ගෙවීම පැහැරහැර ඇති නිෂ්පාදන සමාගම් වලින් බදු අයකර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු පැවසුවා. ගෙවීම පැහැරහැරි ඇතැම් සමාගම් වලට එරෙහිව දිසා අධිකරණ යාමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ලබන නොවැම්බර් මාස 16 වනදා යලි කැඳවීමටයි නියෝග කළේ. බන්ධනාගාර පද්ධතියේ මතු ඇති ගැටලුවලට විසඳුම් සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් නීට එක්ව සිටියා. ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලීමටයි කටයුතු කෙරුණේ. බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහාය වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද එදී අවධානය යොමු වුණා. කන්තලේ ප්‍රදේශයේ පාසලක සිසුවෙකු රැගෙන බීජ වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු සිසුන් 22 රෝහල් ගත කර තිබෙනවා. එම පාසලේ 6 ශ්‍රේණියේ සිසුවෙකු විසින් රැගෙන මෙම බීජ වර්ගය ආහාරයට ගැනීමෙන් පසුයි තත්වය හටගෙන තිබෙන්නේ. සිසුවා රැගෙන විත් ඇත්තේ නිවසේදී සකස් කරන ලද බීජ වර්ගයක්. පන්තියේ සිසුන් සමග ඒ බෙදාගෙන ආහාරයට ගැනීමෙන් පසු සිසුන් කිහිප දෙනෙකුට අසාත්මිකතාවක් හටගෙන තිබෙනවා. ඒ අනුව සිසුන් 22 කන්තලේ රෝහල්ටයි ඇතුළත් කෙරුණේ. පෙරමිළමුන් 20 සහ ගැහැණු ළමුන් 2 ඒ අතර වෙනවා. සිසුන් 5 වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලේ රෝහල්ට ඇතුළත් කිරීමටයි පියවර ගත්තේ. මෙම බීජ වර්ගයේ පාසල් රැගෙන සිසුවා මීට පෙර සූර්යකාන්ත බීජ රැගෙන වෙ සිසුන්ට ලබා දී තිබෙනවා. ඒත් මෙවර සූර්යකාන්ත බීජයයි සිතා මෙම සිසුවා පාසලට රැගෙන වී තිබෙන්නේ එනරු බීජ බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා. මුහුදු තීරයේදී විදේශ නෞකාවලට අවියායුධ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමත් සමග අමෙරිකා ඩොලර් මිලියන 3 ආසන්න ආදායමක් උපය ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෝමාගම පැවතේ අධිෂ්ඨානශීලී හෝමාගම වැඩසටහනට එක්වෙමින්.
14: පසුගිය කාලවකවානුවල තිබුණ මුහුදු තීරයේ අපේ වටේ එකම එක සමාගම ආධිපත්‍ය අරගෙන විදේශ නෞකාවලට අවි ආයුධ ආරක්ෂාව සැපීම සම්බන්ධව අපි ඒක අයින් කළා. විශේෂ ගැසට් පත්‍රයකින් නාවික හමුදාවට ඒක ගත්තා. ජාතික ආරක්ෂාව සහ ආර්ථික මූලික කරගෙන අපි ඒ කටයුතු සිද්ධ කරගන්නවා. පසුගිය සැප්තැම්බර් ඉඳලා මේ මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 3 කිට්ටු වෙන්න මුදල් එකතු කරලා තියෙනවා. පහුගිය දශක ගණනක් තිස්සේ අපිට රුපියල් වලින් 105% ලැබුණේ 95%ක්ම ඒ සමාගම් ඩොලර් වලින් මුදල් අරගත්තේ යුගයක්. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂකාර බලකායේ සේවය කළ ඉවර වෙලා විශ්‍රාම ගිහිච්ච 99%ක්ම සේවය කරන්නේ පුද්ගලික ආරක්ෂක සේවයේ. චූටිම පුද්ගලික ආරක්ෂක සේවයේ සමාගම් මධ්‍යම පන්තිය, ඒ කියන්නේ 100ක් 150ක් වගේ ඉන්න සමාගම්, විශාල සමාගම් ඔක්කොගෙම සංකලනයක් ගෙනල්ලා අපි පහුගිය මාස 8ක් විතර කාලයක් තුළදී අපි සාකච්ඡා කළා. දැනට කෙටුම්පත පනත නියම පුද්ගලික ආරක්ෂක සේවයක් පිටවන්න අපි ඒකත් සාකච්ඡා කරගෙන යනවා. ඒකත් අපිට ඉදිරි

යා. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා තලාහින ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිවැදී මිය ගියේ පසුගිය සිකුරාදා. මේ අනුව විටේ මහතාගේ වයස අවුරුදු 63ක්. සීඩී වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධාරියෙක්. 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක් වූ ඒ මහතා 2019 වසරේ අප්‍රේල් මාස 28 වනදා සිට වසරකට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. ඉන් අනතුරුවයි 2020 වසරේ නොවැම්බර් 28 වනදා මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස පත් වුණේ. සේවා දිගු කිහිපයකින් පසු ඒ මහතා පොලිස්පති ධූරයෙන් විශ්‍රාම ලැබුවේ 2023 වසරේ නොවැම්බර් 27 වනදා. පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසනවා. මෙම වැඩසටහන ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහනයේ සිදුවන රියානතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බවට හඳුනාගෙන තිබෙනවා. මෙම තත්ත්වය පිළිබඳ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ අවධානය යොමු වුණා. ඒ අනුවයි මෙම නව වැඩපිළිවෙල ආරම්භ කෙරෙන්නේ. එහි පරීක්ෂාවන් සඳහා සුසුකම්ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මෙවනටත් කටයුතු කර අවසන් බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සලය සඳහන් කළේ. අමෙරිකාව අඛණ්ඩව 9 වැනි දිනටත් ඉරානයට ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහන නෞකා දෙකක් පුපුරා ගොස් ඇති බව ඉරානය පවසන්නේ. ඒ සමග හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැද පෙරදිග කලාපයේ ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් සමග ලෝක වෙළඳපොළේ බොරුතෙල් මිලද ඇමරිකා ඩොලර් 90 සීමාව ඉක්මවා ගියා. වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මැද පෙරදිග කලාපයේ බොරුතෙල් සැපයුමට බාධා එල්ල වී ඇති බවට පවතින අවනිශ්චිතතාව හේතුවෙන් ආයෝජකයන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය දිගුකාලීනව පැවතුනොත් ඉන්ධන මිල ගණන් ප්‍රවාහන වියදම් සහ ගෝලීය උද්ධමනය කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇතැයි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වසර 16කට පසු පාපන්දු ලෝක කුසලාන කිරුළ තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ලෝක ශූර අර්ජන්ටිනා කණ්ඩායම ගෝලයකට බිඳුවක් ලෙස පරාජයට පත් කරමින් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගත් අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 12:30ටයි ආරම්භ වුණේ. අමරිකාවේ පැවති තරගයේදී පළමු අර්ධයේ නිමාවට පත් වූයේ කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරමින්. දෙවන අර්ධයේදීද කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා විනාඩි 30ක අතිරේක කාලයක් ලබා ගැනීමට සංවිධායකින් පියවර ගත්තා. මෙම අතිරේක කාලයේදී ප්‍රබල ආර්ජෙන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්ඩිනන්ඩ්ස් රතු කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත් වීම ආර්ජෙන්ටිනා කණ්ඩායමට දඩි බලපෑමක් එල්ල කළා. ඒ අනුව උන්ට සිදු වූයේ ක්‍රීඩකෙන් 10 දෙනෙකුගෙන් ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව තරග වැදීමටයි. තරගයේ 106 වන විනාඩියේදී ස්පාඤ්ඤ ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීමට සමත් වීමත් සමග වසර 16කට පසු පාපන්දු ලෝක කුසලාන කිරුළ හිමිකර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා. නියමිත කාලයේ අවසන් වන විට ගෝලයකට බිඳුවක් ලෙස ප්‍රබල ආර්ජෙන්ටිනාව පරාජයට පත් කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන් කටයුතු කළේ ලෝපුරා ක්‍රීඩා ලෝලින්ගේ ප්‍රීති ගෝසා මැද්දේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජය සංකේත ප්‍රදානයේද පාපන්දු ක්‍රීඩා ප්‍රබලින් මෙන්ම ලෝකයේ දේශපාලන ප්‍රබලින්ද එක්ව සිටියා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. ඩෙංගු අධි අවධානම තවත් ඉහළට, රෝගීන් සංඛ්‍යාව 76,000 ඉක්මවයි. ජල කන්නේ වී මිලදී ගැනීම අති සාර්ථකව. බදු පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් වලට නීතිමය පියවර නීතිපති අධිකරණයට කියයි. බීජ වර්ගයක් ඇ කන්තලේ සිසුන් 22 දෙනෙක් රෝහලයි. මැද පෙරදිග යළි ඇවිලෙද්දී බොරතෙල් මිල තවත් ඉහළට. ආර්ජෙන්ටිනාවම හඬවා ෆිෆා කිරුළ ස්පාඤ්ඤ හිමි කර ගනි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.

0: ඉතාම සීරුවෙන් ලකඳ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: FM 93.5 FM 93.7 ලාකන Radio ITN
2: සවස් සන්ධ්‍යාවක් හවස 6:53යි.

0: සමානුග්‍රහය
1: එකොළහේ දන නිධාන ලොතරය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිධානයේ රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176 679
3: 579 මාන

අපි අද මුලින්ම අහන්න යනවා ලස්සන හින්දි ගීතයක්. හරියටම කිව්වොත් ෆරකාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් මේක. ෆාරාගේ අධ්‍යක්ෂණ භූමිකාව ගැන කතා කරනකොට ඇගේ පළමු අධ්‍යක්ෂණය 2004 තිරගත වෙන්නේ. ගවරිකාන් රතන් ජේන් රෙඩ් චිලිස් වෙනුවෙන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. ඉසාර්කේ, සුෂ්මිතා සෙන්, අමෘතා රාවෝ, සයිඩ් ඛාන්, එත්තකම සුනිල් ෂෙට්ටි, කබිර් බේඩී, නසීරුද්දීන් ෂා, බොබන් ඉරානි, කිරන් කේරන් මේ චිත්‍රපටයේ රංගපෑවා. මේජර් රාම් ප්‍රසාද් ශර්මා එයාගේ කතාව. මේ කතාව හරිම මේ ජනප්‍රිය වුණා. ගීතත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. අනු මලික් තමයි මේ චිත්‍රපටයේ ගීත සැලම සංගීත අධ්‍යක්ෂණය කළේ. ඉතින් 2004 අප්‍රේල් 30 තමයි මේ හුනා තිරගත වෙන්නේ. මෙහුනා මම ඉන්නවානේ. එහෙම කියනවා නම් කවුරු හරි අපේ ජීවිතේ නේද? ප්‍රශ්න ළඟ, කරදර ළඟ තමයි අපිට ගොඩක් කලාවට හැම අත්ලක් වුණ වෙන්නේ. අපි තනි නැහැ කියලා අපිට දැනෙන්න දෙනවා නම් කෙනෙක් හරි ශක්තිමත්ව අපේ අතින් අල්ලගෙන ඉන්නවා නම් ඒක හරි වටිනවා. ඉතින් සමහර වෙලාවට අපි අපේ අතින් කෙනෙක් එහෙම අල්ලගෙන ඉන්නවා බලාපොරොත්තු වුණාට අපිට වෙලාවක් නැහැ තවත් කෙනෙකුගේ අතින් අත්‍යවශ්‍යම වෙලාවක අල්ලගන්න. ඉතින් ළඟම නෑදෑයෝ, ළඟම මිත්‍රයෝ කියලා කොටසක් අපි අපේ ජීවිතයේ තෝරගත්තා නම් ඔබ මම අපි කවුරු හරි තව කෙනෙකුගේ ඒ ඉතාම සමීප කවය තුළ ඉන්නවා නම් අපිට යුතුකමක් සහ වගකීමක් නිරායාසයෙන්ම පැවරෙනවා. මේවට මුදල්, මුල්‍ය, ආර්ථික වටිනාකම් වලින් අගය එකතු කරන්න බැහැ. මේවා ජීවිතයෙන් අගය ලබා දෙන බැඳීම්. ඒ නිසායි බැඳීම් වල වටිනාකම හරි ඉහළයි. හරිම සුන්දර කතාවක්. විශේෂයෙන්ම මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන අර්බුදකාරී තත්ත්වයන් අර අලුවට දෙන ගිනි පුපුරු වගේ සැරින් සැරේට උඩට එනවා. එහෙම කතාවක්. පාකිස්තානු සිරකරුවන් පිරිසක් නිදහස් කර ගැනීමේ වැඩසටහනක් අතරතුරදී ඇතිවෙන තත්ත්වය තමයි රාඝවන් දත්තා, කැප්ටන් ඛාන් මෙන්න මේ වගේ කට්ටිය එක්ක මේ කතාව ගලාගෙන යන්නේ. අමර්ජිත් භක්ෂි කියලා කියන්නේ හමුදා නායකයා. ඔහුව මරාදමන්නට කොමන්ත්‍රණය කරනවා. ඉතින් මේ වෙලාවේ බ්‍රිගේඩියර් ශේකර් ශර්මා ඉදිරිපත් වෙනවා තමන්ගේ ජීවිතය පූජ කරන්න ජෙනරල් අමර්ජිත් භක්ෂි වෙනුවෙන්. දෙන්න ඔහු මිය යනවා. මොකද අමර්ජිත් භක්ෂි එල්ල කළපු වෙඩිල්ල ඔහුගේ පපුව පසාරු කරගෙන යකිහෙල්ලා. ඉතින් මේක ආරම්භය අපිට දකින්න ලැබෙන. එතකොට ඉතනින් එහාට තියෙනවා විවාහයන් දෙකක් නිසා දරුවන් දෙදෙනෙකුගේ හිතේ ඇතිවුණු යම් කිසි පීඩාකාරී සිත්තවුලක්. ඉතින් කොහොමුණත් සහෝදරත්වය කියලා කියන දේදී අම්මා විතරක්ද තාත්තා විතරක්ද කියන දේ අදාළ වෙන්නේ නෑ. ඒක ලේ බැඳීමක් කියන දේ මේ චිත්‍රපටයේ කතාව පුරාම විහිදී යනවා. ඉතින් මේ චිත්‍රපටයේ අතිසාර්ථකත්වයක් ලබා ගත චිත්‍රපටයක් 2004 තිරගත වුණු. ඉතින් ගීත සියල්ලම පහ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. මේ ගීත අතරින් අද අපි තෝරගත්තා සඳදිය දහර ආරම්භෙදී අහන සානු නිගම් එක ශ්‍රයා ඝෝෂ ගයන මේ ගීතය. මෙහුණා මං ඉන්නවනේ. කවුරු වෙනුවෙන්ද ඔබ මග බලාගෙන ඉන්නේ? මම මෙහෙ ඉන්නවනේ. එක වතාවක් මේ පැත්ත බලන්න. මම ඉන්නවනේ. කවුරු වෙනුවෙන්ද ඔබ මේ මග බලාගෙන ඉන්නේ? ඇයි නිශ්ශබ්ද වෙන්නේ? මොනවද ඔබට ඕනි කියලා කියන්න. ඛාමෝෂි කිව්වෝ ජෝ විකිහනා හේ කහෝ දිල් චාහේ ජිතනා ප්‍යාර උත්නා මාගලෝ. ඔබට ආදරය කොයිතරම් ඕනද කියලා කියන්න. තුම්කෝ මිලේගේ උත්නා ප්‍යාර මේ හොනා. ඔයාට ඒ තරම් ආදරයක් ලැබෙයි මං ඉන්නවනේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්ව ලපාතන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් සඳතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන් වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර

මං ජීවත්තුනේ එයා වෙනුවෙන්. මැරෙන්නත් ලෑස්තුනේ එයා වෙනුවෙන්. මං ආදරය කරපු කෙල්ල. ඔව් එහෙම කෙල්ලෙක් හිටියා. ඒසී ලරිකීති ජිසේ මේ ප්‍යාර කර්තාත. එහෙම කෙල්ලෙක් හිටියා මම ආදරය කරපු. මගේ හිතේ තියෙන ආදරේ කොච්චරද? ඒක එයාට කොහොම පින්නන්නද? මේ ආදරේ පිස්සුවක්. ඒ ආදරෙන් මම උමතු වුණා. ඒක එයාට කොහොම කියන්නද? මගේ කතාව මකලා දාන්න බෑ. ඔව්, එහෙම කොල්ලෙක් හිටියා මං ආදරේ කරපු. එකේසා ලල්කාතා ජිසේ මේ ප්‍යාර කර්තීති. මං ජීවත්වනේ එයාවට බැන්න. මැරෙන්නත් ලෑස්ති වනේ.

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදියද හරතුලින් අපි ඊළඟට අහනවා 2016 වසරේදී තිරගත වුණු හින්දි චිත්‍රපටයක ගීතයක් වජා තුම් හෝ තමයි චිත්‍රපටය. හේතුව ඔබයි. වජා තුම් හෝ විශාල් පාණ්ඩ්‍යා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ෂර්මන් ජෝෂි, රාජේෂ් දුක්කර්, සනා ඛාන්, ගුර්මිත් චෞද්‍රි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් එක්වනවා. මේ චිත්‍රපටය ගත තින්න මේ චිත්‍රපටයට පැරණි හින්දි ගීත දෙකක් ඇතුළත් වෙනවා. පල් පල් දිල් කේ පාස් 1973 වසරේදී තිරගතවුණු බ්ලැක්මේල් චිත්‍රපටයට ඇතුළත් වෙන ගීතය. ඒ වගේම 1977 වසරේදී තිරගතවුණු ඩාලින් ඩාලින් චිත්‍රපටයට ඇතුළත් වෙන ඒසේ නා මුජේ තුම් දේකෝ ගීතය. ඒ වගේම 2002 වසරේදී තිරගතවුණු කත්තේ චිත්‍රපටයට ඇතුළත් වෙන මහේ වේ ගීතය මේ වජතුම් හෝ චිත්‍රපටයට ඇතුළත් වුණා. කුමාර් තමයි මේ ගීතය රචනා කළේ. ගෞරව රෝෂින් තමයි සංගීතවත් කළේ. නෙහකක්කර් වජතුම් හෝ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළේ මේ.

0: ප්‍රශික්ෂේ ත්‍රේත නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත Maxpin Holdings පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176479479
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: දශකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: ಸ್ಮತತ್ವೇ ಕುಲುಬಟು ವಿಸಿ ಪಹಕಟ ಅಧಿಕ ಸಂಖ್ಯಾವಿಗೆ ಸಮನ್ವಿತ ಜಾತ್ಯಂತರ ಮುಲ್ತನ್ಗೆ ಜಾಯಗತ್ ವಿಜಯ
1: ಒಬೇ ಕೋಟಿಪತಿ ಸಿಹಿನೆಯ ಅದ ಸೆಬೇವೇದ ರಾತ್ರಿ 10ಟ ಲಕ್ಕಾಂಡ ಅಹನ್ನ ಜಾತಿಕ ಲೋತರೈ ಮಂಡಳಿಯ ಸಿನಿಮಾ ಟಿಕೆಟ್ ಪತ್ತೊಲ ಜಾಗ್ರಾಹಿ ಪ್ರತಿಪಾಲ ಅದು ರಾತ್ರಿಯೇ ಒಬಟ ಕಿಯನ ಎಕಮ ರೇಡಿಯೋವ ಲಕ್ಕಾಂಡ
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ක දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

1942 A Love Story චිත්‍රපටය මේක ඉසේමසේ කාලයක ආදර කතාවක් නෙවෙයි 1942 වසරේ ආදර කතාවක් චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වන විදු විනෝද චෝප්‍රා තමයි අධ්‍යක්ෂණය කළේ අනිල් කපූර් මනිෂා කොයිරාලා ජැකී ශ්‍රොෆ් ප්‍රධාන චරිත රූපණය කළ මේ චිත්‍රපටයේ නරේන් සහ රජ්ජෝ දෙන්නගේ ආදරේ කතාව නරේන් විදිහට අනිල් කපූර් එවැගේම රාජ්ජෝ විදිහට මනිෂා කොයිරාලා මේ චිත්‍රපටයට රංගනය කරනවා හරිම සුන්දර ගීත මේ චිත්‍රපටයට ඇතුළත් වන අරි බර්මන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරලා තිබුණේ ඉතින් චිත්‍රපටය තිරගත වෙලා ජනප්‍රියත්වය ලබා ගන්න කාලෙ වෙනකොට අරි බර්මන් එහෙම රාහුල් දේව් බර්මන් කියන සංගීත අධ්‍යක්ෂවරයා ජීවිතයෙන් සමු අරගෙන තිබුණා ජොවේ දක්තර් තමයි ගීත රචනා කළේ. ආදී බර්මන් ගැන කතා කරද්දී ඔහුගේ ජීවිතය හොලපාගත් අවසාන ෆිල්ම්ෆෙයා සම්මානය හොඳම පසුබිම් සංගීතය වෙනුවෙන් ලබාගත්තේ 1942 A Love Story චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම තමයි එක දිගට හොඳම පසුබිම් ගායකයා විදිහට කුමාර් සානු සම්මාන ලබාගත් පස්වෙනි වතාව. එක් ලඩිකේ කොදේ කාතා ඒසලගා ගීතේ ගායනා කිරීම වෙනුවෙන් ඔහු ලබා ගත්ත අද සලදිය දහර වෙනුවෙන් ඊළඟට අහන්න තෝරගත්ත අපි කවිතා ක්‍රිෂ්ණමූර්ති ගායනා කරන මේ ගීතය ප්‍යාර හුවා චුප්කේ සේ ආදරේ ඇති වුණා හොරෙන් මල් පිපුණා

ආදරේ කළා. හිතට ඒක දැනගන්නවත් උනේ නෑ. හොරෙන් හොරෙන් සසුම්වල, හොරෙන් හොරෙන් බැලුම්වල, හොරෙන් හොරෙන් කතාවල, හොරෙන් හොරෙන් හීනවල ආදරේ ඇති වුණා. හොරෙන් හොරෙන්

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP මේකප් අව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.

මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අහගෙන එන්නේ 2016 දී තිරගත වන රස්තම් චිත්‍රපටයෙන් ආතිෆ් අස්ලම් ගයන ගීතයක් අපි මේ අහන්නේ තෙරේ සංගියාරා. ඔබත් එක්ක මිතරේ ජීවිතේ පාට වෙනවා වර්ණවත් වෙනවා.

දිය දහන සමක ලකනහගෙන උප ඉන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතක ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතේ මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කරගන්න. සන්දිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එකිනෙවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝටා යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටා යන්ත්‍ර ඩොමා කලර් සෝටා. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටා යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සැතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 01

0: Hara.
1: සඳදියද හරට නෙන්න එත්තහස්තව සැනු හතර වසරද තිරගතවලු ලාඩ්ලා චිත්‍රපටය ගීතක අපි ඇහුවේ. ලඩ්ලා කියන්නේ ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය ගීත ඇල්බමයක්. මොකද මේ සුරතලා ඉගැනේ තමන්ගේ ආදරණය මමට අතිශය ආදරය කරන පොතෙක් ගැන තමයි මේ කතාව. රාජ් කන්වර් තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ශ්‍රීදේවි, අනිල් කපූර්, රවීන ටන්ඩන්, අනුපම් කේර්, ෆරිරා ජලාල්, ශක්ති කපූර් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වුණා. ඉතින් මේ චිත්‍රපටය 1986 තිරගත වුණු කන්නඩ චිත්‍රපටයක් වුණු අනුරාග අරලිතු කියන චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. ඉතින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ආනන්ද මිලින්ද්, උදිත් නාරායන් ලාඩ්ලා චිත්‍රපටයට ඒ ගීතය ගායනා කළේ. අපි මෑතක නිර්මාණය වුණු චිත්‍රපටයක ගීතයකට ඊළඟට යන්නේ. චිත්‍රපටය 2017 තිරගත වුණු සංජය කුප්තා අධ්‍යක්ෂණය කළ කාබිල් කෙනෙකුට තමන්ව ආදරය කරන්න විවාහ කරගන්න සුදුසුද කාබිල් හෝ මේ කියලා මං ඔබගේ ආදරය ලබන්න ඔබත් එක්ක ජීවිතේ ඉදිරි කාලය බෙදාගන්න සුදුසුයිද කියන ප්‍රශ්නාර්ථය මේ චිත්‍රපටය පුරා තිබුණා. හෘතික් රෝෂන්, යමි ගෞතම්, රොනිත් රෝයි, රොහිත් රෝයි චිත්‍රපටයේ රංගනයෙන් එක්කොනේ. ඉතින් මේ චිත්‍රපටයට රාජේෂ් රෝෂන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ, ඒ වගේම සලීම් සුලේමාන්. අපි අහමු කාබිල් චිත්‍රපටය වෙනුවෙන් ජුබින් නවටියා පලක්මුච්චල් එක්ක ගායනා කළ මේ ගීතය. මේ ගීතය චිත්‍රපටය අවසා දෙකකදී අපිට ඇහෙනවා. එක්තැනකදී දරා ගන්නට බැරි වේදනාවක්

තවත් තැනකදී දෙදෙනෙකු එක්වීම නිසා ඇතිවන අවබෝධය ඒවගේම ඒ බැඳීමත් එක්ක ඇතිවන ප්‍රහංශයත් ගීතයේදී අපිට විඳගන්න පුළුවන්කම ලැබෙනවා. නසීර් ෆරාස් ගීතය ලිව්වේ, රාජේෂ් රෝෂන් සංගීතය, ජුබින් නෞටියල් පලක්මුච්චල.

0: Creatnaka Viamana Sana Diya Tahara
1: Sana Diya Tahara King Khan gana katha karanakota ohu ranganen daayakatwa laba dunna chitrapata wala vivida nam walin ohu handunnawane ithin e wage ek nirmanayak thamai Bazigar kiyala kiyanne 1993 di thamai Bazigar chitrapataya tiragatha wenne Abbasmastan thamai chitrapataya adhyakshane karanne Shahrukh ekka Kajol Shilpa Shetty ප්‍රධාන චරිත නිරූපණය කරන ශිල්පගේ පළමු බොලිවුඩ් සිනමා නිර්මාණය තමයි බසිගර් කියලා කියන්නේ. මේ චිත්‍රපටය ගැන කතා කරද්දී මේ චිත්‍රපටයට නිර්මාණය වන පසුබිම්මුණු නිර්මාණ කීපයක් ගැනත් කතා කරනවා. එකක් තමයි 1953 දී රචනා වුණු ඉරා ලෙවින්ස් ලිව්ව A Kiss Before Dying කියන නවකතාව මේ චිත්‍රපටයත් එක්ක බැඳලා තිනවා කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. අපි අහමුද එහෙනම් අනු මලික සංගීතවත් කළ බාසිගල් චිත්‍රපටයට ඇතුළත් වුණු කුමාර් සානුවෙක් අල්කයාග්නි ගායනා කරන මේ ගීතය බාසිගලෝ බාසිගලෝ

0: వెలవర ప్రియటై వినాడితిస్తున్నాయి.
1: ලාංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රට

0: හැමෝමකම රේසිකතු අති ඔයා ෆුල් චිල්ලක බයික එක වයි නද ගමන
1: කලබල වෙන්නපා මගේ බයිකගේ ටයස් සියත් ප්‍රීමියම් රේෂ්ණ
0: වංගුනත් වෙත් පරක් වුණත් ශුවද
1: නැතුව සුපිරි වෙට්ටන් ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරෙන් බයිනතුව එක්්‍රා මයිල් යන්න පුළුව නොනැති උපරිම මයිලජිකත් සහ එක්්‍රා ඕඩිනිරි පෝර්මන්ස එකක් දෙෙන සුපිරි ප්‍රීමියම් ලොක එකක් සියත් ්‍රිපෙක්් 5 සහ සුම්මෙක්් 5 සියත් තරෝඩිස් වස්
0: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මෞපිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපශාඛ මගින් මිලදී ගත හැකි.
2: ලොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
0: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්කන සදදී දහර හංගින වෙලාවම දක්කරන වෙලාව රාත්‍රී 8යි විනාඩි 38යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසතිය තාරහර
3: දස් පහේදී තිරගත වුණේ මේ චිත්‍රපටය ලකි No Time for Love. මේ චිත්‍රපටයට ස්නේහ උල්ලල් කියන රංගන ශිල්පිනිය එක්වීමත් එක්ක බොහෝ දෙනා කතා බහ කළා යම් යම් දේවල් ගැන. ඔයද සල්මාන් ඛාන් එක්ක ආදරෙන් බැඳලා හිටිය ඓශ්වර්ය රාය කියන රංගන ශිල්පිනිය ගැන ලෝකෙම දන්නවා. ඇගේ ජීවිතයත් එක්ක යම් කිසි කාලයක් ප්‍රේමය බෙදා හදාගත් පුද්ගලයා. අදින් සල්මාන් සහ ඓශ්වර්ය අතර ප්‍රේමය බිඳවැටුණාට පස්සේ ඓශ්වර්යාගේ රූපයට සමානකම් තියෙන රුවක් හිමි ස්නේහ උල්ලල් මේ චිත්‍රපටයට එක්වෙනවා. සල්මාන් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඇය. රාධිකා රාවෝ, විජේ සප්රෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. අද්දන් සමී තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ. ජොන් සරා ජොන් උනිකම් ගීතය ගයන ලකි චිත්‍රපටයට

0: හොඳ දියත හර
1: අනුව දශකය ගැන කතා කරනකොට මේ අනුව දශකයේ සිනමා නිර්මාණද ගීතද පුවත්පත්ද සංගරාද චිත්‍රපටද ටෙලිනාට්‍යද මේ වගේ ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අනුව දශකයේ නිර්මාණ අතරේ බොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට ඒත් ඒ වගේම තමයි අදටත් බොලිවුඩ් සිනමාවේ ඒ යුගය කිසිවෙකුට අමතක වෙලා නැහැ. කාගින්වත් එහෙම ඒ යුගයේ ගීත විඳ ඒ මිහිර විඳ ගත්තායකින් එහෙම ලේසියකට අමතක වෙන්නෙත් නැහැ. ඉතින් ආශිකි චිත්‍රපටයේ ගීතයක් තමයි තෝරගත්තේ. 1990 දී තිරගත වුණු ආශිකි කියලා කියන්නේ ප්‍රේම කතාවක්. මහේෂ් බත් තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය

0: Viamana, sana dia tahara.
1: Sana dia tahara.
2: Dai, ehenang samugannai tiyenne. Accha chalta ho. දහස් දහස්සේ වසර දෙතරගතවනු ඒ දිල්හෑ මුෂ්කේල් චිරපටය ගීතයක් තමයි අපි අහන්නේ. කරන් ජොහර අධ්‍යක්ෂණය කළේ මේ චිරපටය රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මයි, කෛශ්වර රායි රංගනෙන් එක්වනා. ප්‍රීතම් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ. අරිජිත් සිං කියන ගායන ශිල්පියා හොඳම පසුබිම් ගායන ශිල්පියා විදිහට සම්මාන දිනා ගන්නත්, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂවරයා විදිහට ප්‍රීතම් සම්මාන දෙනා ගන්නත්, ඒ වගේම අමිතාබ් භට්ටාචාර්ය හොඳම ගීපද රචකයා විදිහටත් සම්මාන දෙනා ගන්නත් හේතු වුණු ගීතය තමයි අද සඳදිය දහර සමාප්ත කරන්න අපි තෝරගත්තේ. එහෙනම් මේ ගීතත් එක්ක සමුගන්න අවසරයි. ආදරයෙන් නැවත හමු වෙන බලාපොරොත්තුත් එක්ක සතුටින් ඉන්න ප්‍රාර්ථනාව ඔබට සුබ රාත්‍රියක්.

ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 979 579

0: පුතුපන සිත නිවන පුතුපන
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගීතය දහර සංගීතය දහර
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල තමයි අපි සටහන් කරන්නේ.

0: අයිබෝවන් වාසනාවේ රන් දොරටු හැමදාමත් ඔබට විවෘත කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය අපි. ඒ විදිහට අදත් අපි සූදානම් ඔබට වාසනාව උදා කරන්නේ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ වාසනාවේ සුබ අඩු හෝරාව NLB ජාතික ඡය වර්ණයෙන් ලොතරැයි වර්ග 8කින් ඔබ උදිනවන්න. අද ඔබේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. මේ හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් MG ලලිත් ආනන්ද මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති HSS පෙරේරා මහත්මිය. මෙතන පටන් අපි ආරම්භ කරනවා ඔබේ ජයග්‍රහණයේ මාවත.
1: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.
2: කොල්ලෝ කෙල්ලෝ පොඩේ අරමන්

0: ජීවිතය ජය ගන්න බලාගෙන ඉන්න ඔබේ අතට සල්ලි වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජය 522 වන දිනුම් වාරය. එනම් දැන් අතට ගන්න NLB ජය නතරයි පා. NLB ජය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක 4ක් දැන් අපි තෝරනවා. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S ජය අංක 1 2 7 3. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපතර මුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය මේ වර්ෂයට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 256 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වගේම 50,000 ත්‍යාගලාභින් 6,642 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. දැන් බලමු ඔබේ වාසනාව ගැන. ස්තුතියි. NLB ජය ලොතරැයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් දිනා ගන්න ජයග්‍රාහකින් දෙදෙනෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබ චාලි වෙකලා නන්දන වික්‍රමසිංහ ත්‍රිකුණාමලය, AIK රාමනායක කොටහේනාලවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකින් 37 දෙනෙකුත් අද බිහි වෙනවා. හොඳ ඇතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 77,638 දෙනෙකු අතරේ රුපියල් 71,31,120ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1563 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. ලග්න සංකේත 14 වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. ජයග්‍රහී ලග්න සංකේතය කන්‍යා. හදහන ජයග්‍රහී අංක 4යි දැන් අපි තෝරන්නේ. පළමු ජයග්‍රහී අංකය අංක 14. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය. දෙවන ජයග්‍රහී අංකය අංක 2. මේ තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. තුන්වෙනි අංකය බවට පත් වෙන්නේ අංක 62. දැන් අපි තෝරන්නේ සිව්වන ජයග්‍රහී අංකය. සිව්වන අංකය අංක 28. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටි වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරිතෑගි 7ක් අපි ඔබට ලබා දීලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 137 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ස්තුතියි. දැන් බලමු ඔබේ වාසනාව ගැන. හඳහන ලොතරැයෙන් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයිපත ඔබ චාලි වෙකලා ප්‍රියන්ත රණවීර කවුඩුපානාල විනියෝජිත. ඔහු දැත්තලුව අද සමස්ත ජයග්‍රාහකීන් 1,37,766 දෙනෙකු අතරේ රුපියල් 93,08,180ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 50,27,732,140ක මුදලක්. ජයග්‍රාහී අංකය 76. අපි බලමු ගොවිසත ලොතරැයේ තුන්වෙනි ජයග්‍රාහී අංකය. තුන්වෙනි අංකය අංක 35. මේ තෝරන්නේ තීරණාත්මක සිව්වන ජය අංකයයි. සිව්වන අංකය අංක 61. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරි තැගි 2ක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 59 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. දැන් බලමු ඔබේ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ගලපාගෙන 250,000 තෑගි දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයෙන් විතරයි. ඒ විදිහට ජයග්‍රාහකින් 5 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. එම් තීප ප්‍රසාද් කළුවංචි කුඩි, ජිජී අල්විස් ගෙලියෝය, ඒඩී ගුණසේකර රත්නපුර, ප්‍රමිලා උදේනි පිළියන්දල, පීබී ජෝතිපාල තඹුත්තේගම. ඔවුන්ට ඇතුළු අද සමස්ත ජයග්‍රාහකීන් 1,25,827 දෙනෙකු අතරේ රුපියල් 88,36,760ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ ගොවිසෙත ලොතරැයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,35,81,577,196ක මුදලක්. සමයි සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වුණා, පහසු වුණා, තැගි වැඩි වුණා. මේ තැගි වැඩි වුණු නවතම තැගි රටාව තුලින් සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලෙන් රුපියල් ලක්ෂ 5ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අංක 3ට මුදලෙන් රුපියල් 50,000ක්, ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ඔබ ගලප ගත්තොත් මුදලෙන් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තැගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 370 වෙනි දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයේ සුබ ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. සුබ ලග්න සංකේතය මේෂ. මේ යන්ත්‍රයෙන් සුබ අංක 3ක් දැන් අපි තෝරනවා. පළමු සුබ අංකය අංක 52. දෙවන සුබ අංකය අංක 6. තෝරන්නේ තුන්වෙනි සුබ අංකය. රුපියල් අංක 12ක් මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න පුරුවන් ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරන්නේ. ප්‍රවර්තන ත්‍යාග අංකය 7639. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයින් මේ වර්ෂයට රුපියල් ලක්ෂ 5ක ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකෙන් 250 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. ඒ වගේම 50,000 ත්‍යාග ලබින් 1296 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ස්තුති. දැන් බලමු ඔබේ වාසනාව ගැන. සුබ දවසක් ලොතරැයින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකෙන් 9 දෙනෙක් අද බිහි වෙනවා. ඒ වගේම රුපියල් 25,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකෙන් 43 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දෙතුළු අද සමස්ත ජයග්‍රහකෙන් 1,9961 දෙනෙකු අතරේ රුපියල් 91,93,240ක මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි වුණු, තෑගි වැඩි වුණු තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න ජානක සමග රාධිකා සූදානමි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යටි.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000ක්.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000ක්.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: වාසනාවන්ත ඔබට අති දැවන්තම සුපිරි ත්‍යාග ලබා දීමේ පෙරගමන් කරු හැමදාමත් ජාතික ලොතරැයි මණ්ඩලයයි. එදා රුපියල් කෝටි 47ක් එවැගේම කෝටි 23ක් ලබා දුන් ලොතරැයියත් NLB මෙගා පවර් ලොතරැයිය අද ඔබ සූදානම් වෙන්න රුපියල් කෝටි 29කට වැඩි දැවන්තම සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට. ඔබේ ජීවිත කතාවේ ඔබ දකින සුන්දරම සිහිනයක් අපි සැබෑ කර දෙන්නට සූදානම් NLB මෙගා පවර් ලොතරැයියේ ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට. මෙන්න මේ වගේ නවීනතම සුපිරි මොටරතයක් ඔබට ලබා දෙමින්. ඔව්, සුපිරි ත්‍යාග තුනකින් ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2602 වාසනාවන්ත දිනුම් භාරය අපි දැන් ආරම්භ කරනවා. මෙගා පවර් අද දිනුම් භාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා මේ විදිහට. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ N අක්ෂරය. හොඳයි, දැන් අපි තෝරගන්නට සූදානම් අද දවසේ සුපිරි අංකය. මෙන්න අද වාසනාවන්ත සුපිරි අංකය අංක 3. අද නම් ඔබ දිනන්නම ඕන දවස. දැන් අපි තෝරගන්නවා අද දිනුම් භාරයේ වාසනාවන්ත ජය අංක මේ විදිහට. පළමු ජය අංකය මෙන්න අංක 21. මේ ලැබෙන්නේ දෙවන ජය අංකය විදිහට අංක 12. තුන්වන ජය අංකය අංක 14. මෙගා සුපිරි ත්‍යාගය ඔබේ කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 25. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ ධර්මදල ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලබින් 5 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 55 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද දවසේදී ඔබට ලැබුණු වාසනාව ගැන කියන්නටයි මේ සූදානම. කොහොම ස්තුති. අද දිනම් වාරයෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. රටට ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ ගල්නෑව අලෙවි නියෝජිත HMK ඩිංගිරි බණ්ඩා. ඒකම රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාග 7ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. සන්ධ්‍යා වීරසිංහ මාතලේ, UHA වෛද්‍යරත්න මාතර, KL නිශාන්ත මාලබේ, LP චන්ද්‍රපාල පන්නල, ඒ ප්‍රියංගනී බොරැල්ල, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය, චන්දන කුමාර කුරුණෑකල. අද දිනම් වාරයෙන් සමස්ත ජයග්‍රහකයන් 126,308 දෙනෙක් අතර රුපියල් 1,641,920ක දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ හෙට මෙගා පවතුලින් ඔබට දිනාගත හැකි දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,84,514යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්. ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. වාසනාවේ සිහින සැබෑ කළ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2284 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්න සූදානම්. වාසනාව ගලප ගන්න ධන නිධානය ලොතරැයි ගන්න ඔබේ අතට. ඔබේ සිහින සැබෑ කර දෙන ධන නිධානය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්න සූදානම් මේ විදිහට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. ඔබේ නිධානයේ වාසනාව ඔබට ලැබෙන දවස අද වෙන්නට පුළුවන්. දැන් අප තෝරගන්නවා දිනුම ගෙන එන වාසනාවන්ත ජය අංක. මෙන්න අද පළමු ජය අංකය අංක 76. දෙක සුපිරිත්‍යාගය ඔබට හිමිකර දෙන තීරණාත්මක අවසන් ඡායංකය මෙන්න අංක 68 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒක අපත් අරමුදල රජුම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී අවසන්. අද දවසේදී ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නට සූදානම් නිල ප්‍රතිපලය ඇසුරින් බොහොම ස්තුතියි. අද දෙලක්ෂපති වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙලා තිබෙනවා රටට ජයග්‍රහණය ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් JAS අයෝමා පෙරේරා අලවතුකොඩ DM ජයවීර ආනියම්බලම. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 94,540 දෙනෙක් අතරේ රුපියල් 56,69,960 මුදලක් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 9,19,54,514,132 මුදලක්. ජාතියේ කෝටිපති සිහින සැබෑ කර දුන් ලොතරැයිලොව රජ කිරුළ මහජන සම්පත 6,254 වන වාසනාවන්ත දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්නේ මේ විදිහට. දැන් අපි යමු ඔබේ හීන සැබෑ කරන්නට මහජන සම්පත තුලින්. ඔබ දැන් සූදානම් වෙන්න ඔබේ කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයන් වාසනාවන්ත ජය අන්තයන් තෝරගන්නේ අපි දැන් මේ විදිහට. අද මහජන සම්පත දිනුම් වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W ජයාංක 3.2813 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ ධර්මදල ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 221 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්. අද දවසේදී ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නට තමයි මේ සූදානම මුළු රටටම. බොහොම ස්තුතියි. අද දින වාරේ රුපියල් ලක්ෂය බැගින් ජයග්‍රහකෙන් 22 දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහය ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. PS දයවංශ ඉංගිරිය, MNKS හාලුවන කොට්ටාව, දීපිකා දිල්රුක්ෂ කොළඹ කොච්චිකඩේ, මල්ලිකා පෙරේරා තලවතුකොඩ, සම්පත් සේනාධීර මොනරාගල, DP ජයන්ත පොළොන්නරුව, AWM හර්ෂ මොහන් දෙහිඔවිට, BW ත්‍රයාලතා යක්කලමුල්ල, රංගන ආර්යදාස නාරම්බල, ඔස්මන්ද සිල්ලා මහනුවර, සඳුරුවන් විමලරත්න මැද මහනුවර, ඩිෂාන් කුමාර චීනවරාය, DR විජේසිංහ පේරාදෙණිය, DM චන්ද්‍රදාස මඩොල්සීම, WMC සේවන්දි බදුල්ල, ජේ තුලසික නිර්වේලි, BRAS රත්නායක පල්ලෙපැද්ද, MS රංගනාදන් ත්‍රිකුණාමලය, AM ප්‍රේමචන්ද්‍ර මහෝය, ප්‍රමිලා උදේනි පිළියන්දල, වික්ටර් ජයසූරිය කරවනැල්ල, එවැගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දින බාරේ සමස්ත ජයග්‍රහකීන් 269,612 දෙනෙක් අතර රුපියල් 1,03,27,641 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,17,94,512 මුදලක්.

0: අද වීදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵල බවට පත්වන්නේ අද මහජන සම්පත දිරුම් වාරෙන් තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන ජය අංක 4. අද සම්පත 829 වන දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W ජය අංක 2813. අද දිනුම් වාරෙන් රුපියල් 250,000 ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. KS ලියනගේ බකමූණ චතුරිකා වීරකෝන් කැස්බෑව. අද දිනුම් වාරයේදී ඔබ රුපියල් 50,000 තියාග 49කට හිමිකම් කියා තිබෙනවා. අද අපිට හැකියාව ලැබුණා ඔබ අතරේ බෙදා දෙන්නට රුපියල් 1,18,91,640ක දැවැන්ත ත්‍යාග මුදලක්. අද NLB ජාතික ජයවර්ණය තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකීන් 968,199 දෙනෙක් අතරේ රුපියල් 8,20,80,460කත් විශාල ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. ඒ විදිහට වාසනාව බෙදා දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තුෙන් ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

කරනලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂා වෙමි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද? අනවරතයෙන් කය තුල සිදුවන මේ හට ගැනීම, පැවතීම, නැවතීම ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න,

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව

ජීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: गजक सूत्र देश नाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबुरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිදුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනි බිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

ගෙයක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා.

සිත නෙළුමක් වගේ විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

සූත්‍රයේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආ ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේසල

く指示のささとやねびてて、ミカーシェイ。ビリディ、ラヤーム、ミテナーデェ。スナーヨパッタティエ、ピネビーメテテ。ウディレイ、パイタタティエテテ。マーナセクサンギディアーメエティビーメテテ。ヘイトゥエネベベベ。マーナセクメンメ。ශාරීරික සුවේද ධනවති සැලකේ ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි ජය පිරිත ශ්‍රවණය කරන ඔබට

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර